එකලාගේ එක්ගමයි කඩුග තියබෑමිහුන් දතුරුකුරාගුන් හිම්මවා දෙව්වා රස්කලාන්ගේ. දෙන් තියබෑමිහුන් නවං අරා නල රෝලියකායකු එවරෙන්නායගෙන් එනා දුව්වාගතුමුන් එකමා එවරෙන් උපාකොක්කු තිබ්බ එ නවජ්‍යහුණු ගද කොළිගඩකුන් හොරිහා ෆරාතකුන් එවරෙන්නා දිමාය රාල්තන් අයිස් එවරෙන් හලාකු දානෙහින් හීවීම. එකලාංගෙන් ඊමාංකොන් හාලිස්කුරා හාලුග අල්ලෝහන් එවරෙන් දුආකුරෙති මිකමුන් ඉබරස්කලාංගෙ අලමෙන් සලාම කුරව්වෑ නම හම කශවරුන් ශුකුරුකුරා මීහුන්ගෙ තෙරෙන් අලමෙන් වාහුසීමුවේ.

ඒ අමල් කුල මීහුන්න එම් මෙහෙව ජජා හුට්ට එයි ස්වර්ගේ අදි ඒග ඉතුරවෙස් හුට්ට එයි අල්ලාහගේ දීදාරුල් දෙකෙමෙ අදි එවරෙන්ගේ මූණතක හිරෆොහෙ නුවත දෙරකමෙන් නාරානෙති එවරෙන්නේ ස්වර්ගේගේ අහුළුවරින්නේ එවරෙන් එතාංගා අබද දෙමිති බේ හුට්ට.

කලේගෆාන් විදාළ වාශය තිය බෑ මිහුන්නන් උඩුන්නායි බිමුන් රිසකු දෙවනී කාකොහියේ නුවත ඉවුමායි ෆෙනුම් මිල්කුවෙ ගෙන්වනී කාකං හෙයේ අධි මරුවෙෆාවා තකෙතින් දිරේ තකෙති නෙරුව්වා දිරේ තකෙතින් මරුවෙෆාවා තකෙති නෙරුවනී කාකොහියේ අධි එම්මෙහා කන්ත තදබීරු කුරව්වනී කාකොහියේ ෆහෙ එවරෙම් බුනා නෙත එයි අල්ලෝහෙ දෙං කලේගෆාන් විදාළ වාශ ෆහෙ තිය බෑ මිහුන් එකලාංගය තක්වාවෙරි නුවනී හෙයේ.

අදි එවරෙන් කලේගෆානු දූකොෆිනම ෆහ කලේගෆානු විදාල්වාශි තිමං කලේගෆාන තිමං කලේගෆානු කුරෙව්වි අමලෙකි අදි තිය බෑමීහුන්න තිය බෑමීහුන් කුළ අමලෙකි තිමං කලේගෆානු කුරව්වා අමල්තකුන් තිය බෑමීහුම් වනී බරීය වෙගෙන්නේ අදි තිය බෑමීහුන් කුරා අමල්තකුන් තිමං කලේගෆාන වනී බරීය වෙගෙන්නේ.

හැම කශවරුම් අල්ලා එවස් කමකුම් මීස්තකුන් නං අනියායෙන් නුකරවතේ එහෙනෙ කමකු මීස්තකුන් එවරංග අමිල්ල නෆ්ස්තක අනියා කුරතේ.

ඒ අජාබ අයිස් ජෙහුණීම දෙන්තිය බෑමීහුන් එකලාන්ගෙන් ඊමාම් වීහියේ අදි අංගවානෙති තියබෑමිහුන් තිය ඊමාම් වනී මිහාරුහියේ තියබෑමිහුන් ෆොරස්සාරාගේ ගොතුන් ඒ අජාබු නයිස් ලස්වගෙන් අවස් වුන් එදි උළුනීමුවේ.

0: අනියාවිරි කොම්මි නවසක බිමුගා වාහා තකති ලිබුණු නම අජාබුම් මින්ජූමං එතකෙතිම් ෆිදිය දිනීහෙ. අදි එවරං අජාබ් දෙකේ හිඳු හිතාම විරිකං හිතුතෙරේගා එහසාස් කුරා නෙති. අදි එවරෙන්ගේ මෙදුගා ආදුලන්න යාකුරබ්වා හොට්ටේ. අදි එවරෙන්නක බේ ඉන්සාෆෙන් නුකරබ්වා හොට්ටේ.
1: කීරත් කුරුවාන්ග දිව තර්ජමය දෙම මිගෙනස්තිනී සූරත් යූනුස් භාවිස් වන ආයතුම් පශයගෙන් එ සූරත් ෆන්සාස් හතර වන ආයතු ගෙනියල තර්ජමා විදාල දෙවාපාවනි ඩොක්ටර් මොහම්මද හනීෆ්.
2: දුනියේගෙ හතරු පිතුන්
3: රාජයේගෙ උතුරා දෙකුණුන්
2: ඛබරා මවුලූමාත්
3: හොට්ටු මෙන්නෙති සවීස් ගඩීරු
2: දිවහි රාජ්‍යයේගෙ අඩු
3: එංහා සතස්තේක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව් අධ්‍යනුවේ මෙගහර්ට්ස් FM බේන්ඩ්.
4: මම්මා අලුගන් මේනවනේ අදී තුර කියවන් තිවාහක බුණීම මම්ම වරන් උපා වෙච්චෙ
5: බප්පම මෙත බේ දරිෆුලුග කියවම කුරංජෙ කොම්ම කමි කුරන් තයාර අපදෙස් බප්පයා මම්මයා කුරා උම්මේදකි දරිෆුලකි කියවාග
4: මොළොමිහකම් ඉරාද කුරවියා අලුගන් තියුම් මිත් ෆුරිහම කොත්තේනා

0: IKEA presents
1: Bahadur Henry.
2: එංහා 441 කිලෝහර්ට්ස් මීඩියම් වේව් අඩි 90 මෙගාහර්ට්ස් FM බෑන්ඩ්
3: දිවහිරාජ්‍යයේ අඩුව

0: ඉරෙ ර ශ්ු ලවේ ෙද ඩෝන ලවේ ද එක වර්ෂන්ත අල්ගුමන්න අඩු ව ද
1: ර්ෂ ර හ අදයනන් හ ඒයි වර්ෂ
0: ඒයි වර්ෂණය
1: ඒ සද අන්නනක අරුම ගබ
0: හර
1: ර ගේ තක න්න ාච න්න ගේ යි මේ රෙට්‍රෝයා මින් ගොස් හ
0: බොඩ බරග සුන්න නිතද එක කිකකෙන් බුරු ලවේ ජමානි බොඩ
1: බෙරා ර ත් ර ජරද කර ද කරම දවර ෙ ගොතු ද කල්මට කල්ම හම ර හම ල හම
0: ර බාජර හෙන්න කේදෙන් අහමත්
2: රිශ්මයයි රමේදය දේරී බෝෂ්ට බෝඩ් කාස් කරාති හව හිතුක එකලස්සරි කවාගර කර
0: දල්ලවා
2: හ
1: දෙක දිරජ අරදකර අද අදකරම් දර බැඳ කික බුණා
0: දුරකු නොන් අති ඉන්ගේ තෝ ඩිසම්බරුග ඩිසම්බර් නවාවිස්
1: නියද මේ බ්‍රෝඩ් කාස්ට දුවස්
2: අද මේ බෝඩ් කාස්ට දුවස් වාග දේරජක පුරතම ඒ අඩු මෙතරුන් දුවා සද
1: මේදවා තම සි නවල් ද
2: අවස් දයකව මේකොට බොරාව වෙට බැර තියා තියාහම බරම්බසක එකල මේක කොරි කොරි අර දිය ඇමරිකාවක් අර එතම් තියටන් අර බරාපති කොරම්බගේ පද්දුක පය හොරීරු අහමද හම බරම්බසක රේකට දම්බරු අම එකොටක හේලෝටම කටිපා පර නේකද දමාදුවමට බරේකන වරක එකල සමේදම තියා තියා අඩුක සිදුම තියාගොටක් තියාගොට දේති හම හම හතිකට බ හතර ජයර හම හොට ෙදුව යර හොට ඒ විපර කල ගඩිස් බාරම බරාබර රඩියලු ඉවපු හොරේ දෙයි ඒ පොරගරාපත දෙකට බෙත බාරක පහ හොඩ ඔඩ හොරේ පොරගරාපත හොඩ හොර ම හිතුවය විඩාරුව එනරි පොරගරාට එටකොලේ රබේ ර හම ොඩක් එබ බර බරක් ඔයි බවාහකයි
1: මේ අන හිතුමතා බයතු හදකච්චේ
2: මේ අඩු අඩුගේ පොරගරාපතක බෙහකොට ගොඩ ොඩ පොඩවර සිංගඩ සිරියෝ කර දවාලු දිගට සිරියු හතරක හජුරු තරි පති හතරි ජාරු අතරකට සිරිය පොඩාරේ අවදපුනේ ඒති නෝ එහෙන් ගොටක නොකොනවන දවා
1: ඒක දැන් මේ මෙවකුත ෂෙඩියුල් වෙෆෙන් ගොයි නමද දැන් කොම්මස් වල බදලා අතු දාන කනේ පහ
2: ඒකේ තියව හොරු හොසු හොද හොසාර දන්න බේකලු දෙකයි ගව හොස් ඒකේ තේ එකක් වෙත්ත කොල කීව හව ආද බඳ මෙ සහාකර කරව එතක් කොල කියා
1: ගොලි මිහාර හෙරි අල්ම හද කාල මි ගොත දන්නවාද ද බෝඩ කාස්ට හෙද මතු ද ර ර දකර අද අදාකර ද දර ගොතු ග.
0: Assalamualaikum Salih.
3: Waalaikum Assalam Bajjor Hindana Ken Ramiza. Sizmi ade befrun ge hada ho.
0: Alhamdulillah algome bare rangal Salih ken
3: ta. Ramiza hada tu ahi ko fae me baddal ve.
1: E gene ve.
3: Wala hitan eri ye befrun hama kanda di ede.
1: No no alurma yudanus kuram vege me ulane. Mi ade al khabar
0: me ulane.
1: Salih ge tane.
3: Hama ko den ado e hama ka durakan nu dan hama. Abadu ves gengula echa radio. Mi haru අනේ සිවේපුළු විදාන රජිතුන්ගේ රේඩියෝ දැන් අල්ගන්න ජාව ඉන්නානේ අහරෙන්ගේ රේඩියෝ
1: ආ සෝදියෝගේ රේඩියෝ
0: සෝදියෝගේ
1: දැන් අරොන් මෙන්න වීගොතේ සෝදියෝ එද්ද මුණු බිමුණුන්ට වරක් මේ රෝගජය ගැන මේ උලනේ දැන් අරොන් මේ මඩකොල්ලෑ මෙති වෙන සෝදියෝ දැන් රෝග නොජෙහඤා අරොන් මෙන්න ගොළුවා රෝගජය රංගොල් නොවන් තියේ නුගුළුවන් එහෙම මඩකොල්ලෑ එකමක මේද නොවැජිය
3: දැන් විදේතනේ තියන නුගුලේ දොස් කොලේ
1: තේ ඕකේ හිංගව මේදක මාදෝග වච්චබනේ දිවරාජ්‍යඩ අදාකුරි අදාකුරම් ද දවරා මෙද කීකේ බුණ දානේ බ්‍රෝඩ්කාස්ට් මේ خدمت වා
3: රාජ්‍යයේ හඩකි වර මුහිමු අඩේ ඒ රාජ්‍යයේ කොම්මිතනෙක් ගාදි දුනියගේ කොම්මිතනෙක් හාසක රාජ්‍යයේ කොම්මිතනෙක් ගා බොඩු හාදිසයන් හිඟා ගෙන් උලේ ඒරු ඒකන් එම් මෙවහ රජිතන් නෑ හැමේ ෆෝර් කුරුදේ රාතකි දිවේ රාජ්‍යයේ ගාඩු මීගේ මිසාල නගානම අලුගනු දෙන් නුදකුන සලුනු නගානි නොවෙම්බර් තිනෙක් ගා හාදිසයි හාදිසයි හිඟිදු වහුවෙස් දේපුලුම් බුනේ රාජ්‍යයේ අඩේ නොදිබේයේ මෙදුකනිසයි හොරි දැන් බයි පරාත්ත කුම්බුනේ එක්ක රේඩියෝ ඉන්න ඉන්ටර්නෙට් නැගාගේ වකිසාවක BBC ලිබුණේ ලිබුණීමේ එංගුනි රේඩියෝ මෙදෙරක BBC ලිබුණීමේ එංගුනි රාජ්‍ය බය පරණ එහා ලතුගේ ආකේ කිහම වර මුහිමු දවරේ කොළොනේ දැන් හේගේ ඉතරන් හම හේගේ පහුගේ තාරේක පහ කොල්ලානේ සුනාමි හාදිස සුනාමි හාදිස ඉංගාගෙන් උළුන් ඉරු ඒ හාදිස මීරුන්නම් එහීතරි උම මිහිරි හුරිහා කමෙක් ගේ කන්සත්තන් හිඟමුන් තියාගෝ තුරුසි වෙන්නස කාරිසි මෙන්න ෆෝර් කොද්දිනිය දිවේ රාජ්‍යයේ අඩු එම රාජ්‍යයේ අඩකී වර දිවේ රාජ්‍යයේ අඩකී වර මුහිමු අඩේ ඒ අඩානුද උලෙන් වර දති අඩේ විශ්මේ මී හාසකම් අලගන මිහාර වාගොතකි දිවේ රාජ්‍යයේ අඩු නොදිබජ්ජියා දෙන් ඒ දුවෝගේ ෆේසුන් එක්ගොතකුම් බොනි බුණනි නව දිවහයන්ගේ ෆේසුන් de mi harme mi gengule rendio de tancole duosima ya masalta dimave dimave den rajye gadu nodi vejjiya den eduhe gikkele gunai mudonne ema vara muhim davre kule echen dive rajye gada ki hasako rajye ge komme hisabakun bodukame medverius adisa medverius rajitna hamayan emme orhe mogotu ga maulumatu porkotde farat ki dive rajye ge adu එහමම දන්නා රමීසන් නැති බේෆ්‍රොන්ට් කොරමුන් ගෙන්දා මොසෙක්කට ගා දෙමිති බේසෙ දෙන්නම ඉමසෙක්කට ගා බරක් අය දෙන්නේ දා ආලුගනු වෙන්දුවාවෙස් කුරන් දැන් අස්ලෝ හම වරන් උපාවේ ඉවේ රාජ්‍ය කාඩුක බේෆ්‍රොන් නැ මිහින් ගොස් බද්දළු වාති වෙස ආහනි නුෆෙනි ගුලුනස් හම ගාමු සඩකුන් දුරෙන් නුකුර වේනේ දැන් ඒකට ෆේස් ටු ෆේස් කොන් හනින් හෙන් දිමා වීම වෙස් වරන් උපාවේ රාමී ඉවේ රාජ්‍ය කාඩුක ඔලේ හොරි හම වද්ද සුන්න
1: ආදවර බර්ස
3: ආලුගනු වෙන් දෙකනි හම තී
0: ಬ್ರಾಡ್ಕಾಸ್ಟಿಂಗ್ ಖೈದುಮತ್ ಗದಿ ವಿಹಿರಾಜ್ಯ ಅಡು ಅದಾಕುರಿ ಅದಿ ಅದಾಕುರ ಮುಂದ ದಾವುರಾಗುಳೆ ಗೊತ್ತಿಮ ತಿಮ್ಮ ಫ್ಲುಂಗೆ ಖಿಯಾಲ್ತಂಗ್ ಅದ್ವಿ ಸಮ ಹಿಸಾಕುರಿವೆ ನಲ್ಗುಮೆ ಲವೇಕ ಫೋನ್ ಇತ್ರ ಬಾಯರಿಕ ವಾಹಕ ದಕ್ಕಲಾನ್.

0: එවනු කුළුන් තෙරයාගේ මකාම මිහාරු අරාෆාවා එලේනා රිබාකිනායා බද්දකෝ බලවි පහුන් කුළුණු ෆුරතව මෙච්. මෙ මුබාරාතුගා සබලෙන්කා මස්සක කුරම දනී මියහරුගේ සංශයින් ඩබල්ගේ ගොතුගා පාහක් කුරේෆාවා ඉන්ඩියන් වෙල්සා මාමි ඕපන් ජෙහිජෙහිගෙන් මාර්ච් මහු කාමයාබ් කුරි පහුන් ෆුරතම මුබාරෑ කාමයාබ් කුරවේතෝ. මෙහරකී සබලංකායා පහක ෑස් කුරිමතුලාන් ජෙහුණු එමෙ නාකාමයක් සීසන්ගේ ගොතුගා පාහගවානෙ. මෙගොතු මියහරු ග්‍රන්් ස්ලේම් දේමුබාරාතුගේ ෆයිනල්ග කුඩේ බැලිහුමුන් මී දෙහස් භාවිස්ව නහර පහු ග්‍රන්් ස්ලේම් මුබාරාතය කාමයක් නුකුරවි ඒනා නිම්මාලා ෆුරතම අහර වානෙ. මෙමුබාරාතුග කුළුණු එහෙම් බයි මිෂ්තක බලායිරු හතරවනය සීඩ් කුරේෆාවා රශයාගේ මීරා අන්ජ්‍රීවායා චයිනාගේ වයිල්ඩ් කාඩ් එන්ට්‍රී එකමවා යුව යුවාන්නා බද්ධකුරි මෙච් පහතුන් අරා දෙසට එස්සටුන් කාමයක් කොෆාවනි අන්ට්‍රීවා. ඒ ෆුරතම සෙට් ගිනබයකං හෑරංකං ගෙනවුම පහු තිනෙන් හයකුන් යුවාන් කාමයක් කොප්පාවනිකෝ ජෙහිගෙන් අයා දෙසට් හයස් සුමෙන් අදි හයස් සුමකුන් කාමයක් කොගෙන්. පහ සෝල කුළුන් තෙරින්ගේ බුරුගා අන්ජ්‍රීවා බද්ධ කුරාණී උස්බකිස්තාන්ගේ පොලීනා කුඩ මෙටෝවායා. මිගෙතුරුන් හැබනේ සීඩ් කුරේෆාවා චෙකියාගේ කරොලීනා මුචෝවායා ඉංගිරැසි විලාතුගේ කැටි බෝල්ටර් බද්ධ කුරිමෙච් සීදා දෙසටුන් කාමයක් කොපාවනී මුචෝවා. ඒ හතින් හයින් අදි හයින් එකකුන්. මෙමුබාරාතුගේ කුවාටා ෆයිනලුන් ජාගෙන් හෝදම කුළේ මිචුගා ඒනා බද්ධ කුරාණී රශියාගේ ලියුඩ්මිලා සම්සනෝවායා. බේරදුනියගේ කුළුවරු ඛබරතකුන් දෙන් එමෙ ෆාහක් කොල්ලවුන් එන් ඛබරකී මිස්රුගා බේවි නවාර් වන IHF මෙන්ස් හෑන්ඩ්බෝල් ක්ලබ් වෝල් චැම්පියන්ෂිප් හංගේරීගේ වෙස්ප්‍රෙම් එච්.සී. කාමයාබ් කුරි ඛබර්. මෙමුබාරාතුගේ චැම්පියන්කන් වෙස්ප්‍රෙම් කාමයාබ් කොෆාවනී ගාහිරාගේ නිව් කැපිටල් ස්පෝර්ට්ස් හෝල් ෆයි කුළුණු ෆයිනල් මෙච්ගා එමෙ ෆාහු චැම්පියන් ස්පෙයින් FC බාසිලෝනා යබද්දකෝ 42-33 මෙච් කාමයාබ් කොගෙන්. මි මෙචුගා ෆෙෂුනී සුර නිමෙන්දෙන් කුරීගා උළුනි වෙස් ප්‍රෙම්. අදි මි මෙචුගේ ෆුරතම් හාෆ්ගා එමෙ බොඩු තෆාතක වෙගෙන් දියෙයි මි සීසන්ගා බාසායින් වෙස් ප්‍රෙම්මා බදල් කුරි කීපර් එමිල් නියර්සන්. මි මෙචුගේ ෆුරතම් හාෆ්ගා ඒනා වනි මොළු කුළුමෙ දක්කා ගින හමලාතකෙ දිෆාල් කොෆ. නැතිජයක වෙගෙන් දියෙයි ෆුරතම හාෆ් නිමුණුයුරු වෙස් ප්‍රෙමුන් හලඳුගේ ලීඩෙන් නෙගුන්. මේ ආයක ෆුරතම හාෆ් නිමුණුයිරු වෙස්ප්‍රෙම් කුරීගා උළුනි 22 16 මිහාෆ්ගා බාසායන් එමෙ ගෑ කුරේෆාවනී වෙස් මෙචුගේ 25 මිනිටුග ඒ දෙල්ලනුගේ තෆාතක ෆරගු කුඩකුරුන්. මේ මෙමුබාරාතුගේ තශි වෙස්ප්‍රෙමුන් කාමයාබ් කුරි දෙවන පහරු. අද මේ ෆයිනල්ගා නුව පහරු වාද කුරි බාසා බලවි තිම්වන ෆයිනල්. මෙමුබාරාතුගේ තිම්වන මකාම් හාසිල් කොෆාවනී ජමාලෙ ක්ලබ් බලිකෝ අල් අහ්ලි එස්සින්. මෙමුබාරාතුගේ මොල් කුළුන් තෙරියකන් හොයිෆාවනී වෙස්ප්‍රෙම්ගේ එමිල් නියල්සන්. අද එමෙ ගින ලඩු ජෙහි කුළුන් තෙරියකන් හොවනී වෙස්ප්‍රෙම්ගේ හූගෝ ඩෙස්කා.
1: ಕುಳಿವರ್ ಹಬರತ ಗೆಣಸ್ತಿನಮ ದಿವಿಹಿರಾಜ್ಯ ಗಡು ಗೆಣಸ್ತೇ ಕುಳಿಫ ಸಿಲ್ಸಿಲಾಗೆ ಮಿಹಫ್ತಾಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಮಿಸ್ಮಿ ನಿಮ್ಮಾಲನಿ ರಾಜ್ಯ ದುನಿಯಗೆ ಕುಳಿವರ್ ಮಶ್ಹುಗೆ ಎಮ್ಮೆ ಫಹುಗೆ ಅದಾಮ ಕುರುಂತ ಎಹುಂತಿರಿನ ಗೆಣಸ್ತೆವನು ಕಮ ಉಮ್ಮೀದು ಕುರಮು ಅಣ್ಣ ಹಫ್ತಾಗವೆಸ್ ಕುಳಿವರ್ಗೆ ದುನಿಯಗೆ ಎಮ್ಮೆ ಫಹುಗೆ ಹಬರತಕಾಯಕು ಬದ್ದಲ್ ಕೊಲ್ಲುಮುಗೆ ಉಮ್ಮೀದುಗ ಪಕಿವಿಲ್ಲ. ಪ್ರೋಗ್ರಾಮ್ಗೆ ಹಿಮನಾಲ್ ಹಬರತಕ ಮೌಲು ಮಾತ ಹುಷಹಳಾದಿನಿ ಅಲಿ ರಾಜಿ ಅದಿ ಮೊಹಮ್ಮದ್ ಶಾಫಿ ಶಫೀಕ್. ಪ್ರೋಗ್ರಾಮ್ ಮುಫದ್ದಾಯಕು ಲವಾಲಿ ಅಳಗೊಂಡು ಮೂಸಾ ರಶ್ವಾನ್. ವಸ್ಸಲಾಮು ಅಲೈಕುಂ.

0: එංහා 741 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු
2: ජගේ ෝඩ් ස්ටින් ෝගේ තහුණියයා හෙෝ දුන්තන් අරිස්කරන්.

0: මේ තාරීහි එත තස්වීර්තකෙක්ග කොළ ජසෑදී තිරුම්ගෙන ස්තේන කොළොෆිස්සේ.
1: පුති මොහ මොඩියන් අර එදි එක්ක මහර ඇන්න බිය කියන්නේ මිර තූ කොපිනේ මොකොල්ජිය.
2: ඒකලෝ ඉබ්‍රාහිමා, හිබරුග එම්ම මිරුම හෙංහුන්නනී කොන්තා කුතා.
3: ඒකී කුරන් හිබරුග එම්ම මස් මිර තනෙත්ති බදනී.
2: මෂ බෙලි දානෙන්නු මයින් කුරෙන්ජේ කමෙන් ඔවෙ දානෙන්නු. ඒ නුනස් බල මමියේ මිරුෂුගෙ අතොළවරිකම්ගෙ ෆැක්කොළොයි ෆෑගෙන්.
0: එවේලා
4: ಕೊಮ್ಮೆ ಬುರಾಸ್ವತಿ ದುವಹಿಗೆ ಮೆಂದುರು ಕುರಿ ಎಗಾರ್ಗಡಿ ಫಣರಾಗ ರಿಪೇಟ್ ಹಮ ಎದುವಹುಗೆ ರೇಗಂಡು ದಿಹಗಡಿ ತಿರಿಯುಗ ಅದಿಹು ಕುರುದುಹುಗೆ ರೇಗಂಡು ಪಾರ್ಗಡಿ ತಿರಿಯುಗ
0: ಎಂಗಂ ಸತರ್ಸ್ತೆಕ್ ಸಾಲಿಸ್ನು ಕಿಲೋ ಹಾರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅತಿ ಅಡ್ಡಿಹನ್ ಮೆಗಾ ಹಾರ್ಟ್ಸ್ ಎಫ್ ಎಂ ಬ್ಯಾಂಡ್
4: ಹಮ ಎಕಣಿ ದಿವಿಹಿ ರಾಜ್ಯಕ್ಕೆ ಅಡು.

0: അതുകെ രാജ്. එංහා සතර සේක සාලිස් නුවේ කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගා හර්ට්ස් FM බෑන්ඩ්
1: දිවේ රාජ්‍යයේ අඩු

ගෙනස්තරී ප්තාගවාහක මිසිල්ස්ලාග මිහාරස්කනෙසම් දාවාහක ලේෂන් මේ අල්ෆයිලා යශ්වාබ්දුල්ගනී හදියා කුරවාවාහකේ මේ අප්තාගස් වාහකෝ ශේලි මරිය මාතිවා අදනන්.

0: قال رسول الله صلى الله عليه وسلم: تبسمك في وجه أخيك لك صدقة. رواه الترمذي. رسول الله صلى الله عليه وسلم حديث كربي تباغ أخاك مون متيغا تباهنتم ولمكي تباينه لصدقاتك.
1: මේ දිවහිරාජ්‍යගඩුන් එගාරගඩේ ෆන්සස් 9 මිනිට් ගම ගෙනස්තනි මෙදගේ මෙන්දුරු නමාදෝගතුගේ බංගියා බංගිතුවා
2: අල්ලාහ් අක්බර් අල්ලාහ්

එකලාගෙයි එක්ගමායි කඩුග තියබෑමීහුන් දතුරුකුරාගුෙන් හිම්මවා දෙව්වා රස්කලාන්ගේ. දෙන් තියබෑමීහුන් නවං අරා නල රෝලියකායෙකු එවරෙන්නායගෙන් එනා දුව්වාගතුමුන් එකමා එවරෙන් උපාකොක්කු තිබ්බා එ නවජ්‍යහුණු ගද කොළිගඩකුන් හොරිහා ෆරාතකුන් එවරෙන්න්නා දිමාය රාල්තන් අයිස් එවරෙන් හලාකවෙ දානෙහින් හිීවීම එකලාංගෙන් ඊමාංකොන් හාලිස්කුරා හාලුග අල්ලෝහන් එවරෙන් දුවාකුරෙති මිකමුන් ඉබරස්කලාංගෙ අළමෙන් සලාම කුරව්වෑෆි නම හම කශවරුන් ශුකුරුකුරා මීහුන්ගෙ තෙරෙන් අළමෙන් වාහුසීමුවේ.

අධිකියත එ පුරුවන් එයි එකලේගෆානු හද්දවෑගෙන් උළුවා එච්චකම එවරෙන් බුණනීහියේ කලේගෆානු විදාළුවාශ ෆහෙතිය බෑමිහුන් තෙදවරින් කම්ගාවනීනම අල්ලෝහ ෆියවාතිය බෑමිහුන්න කුළදානවී හා බයක ගොවාගෙන් නමවෙස් එයා එෆද සූරතෙන් නිකං ගෙනෙස් බලාශේ.

අධි එවරෙන්ගෙ තෙරේග කලේග ෆාන කනුලා අහා මිහුම් වේ ෆහෙ බීරු බයක එවරෙන්න්න නුවිස්නේකම්ගා වියස් කලේග ෆානු ඉව්වනීතෝයේ.

0: වා සුවල්තකත් ජවාප ගෙනස්තිනම දිවි රාජ්‍ය ගඩුන් ගෙනස්තෙන
1: තරහ
0: කොම් මෙහොන් හිරදුවහ ගරේ ගඩු නුව ජහයරු ස්ටෝඩියෝෙන් වගුතු
1: එහ සතරස්තයක් සාලස්නය කිලහට මඩියම් වේ අද අඩ්‍යනුවම ගහට් ඇ හමයි
0: කනි දිවි රාජ්‍ය ගඩු

0: මේ දන්නාඩෙත්ත.
1: අදි අගහෝ රිනාමකායක ටික්ටොක් චෙලෙන්ජ්වෙස්.
2: කොම ආතිත දයකරයකට එකකාර ගෑන ස්ටෝඩියම් වගතු.
1: ඉස්ක්‍රීන්! එහා සතරස්තියක සාලිස්නුවේ කිලෝ හටස් මීඩියම් වේව් අදි අටි හැනුවේ මෙගහටස් FM බෑන්ඩ් ඉන්තිසාර් කොල්ලබ.

0: ගබුණනාක් හල ෑදත මන්පාත වෙස් ලිබමුගේ ෆුරසත හම වර කුඩවානය පුනවේ.
1: අන්මස්මේ අර්ගුල්මෙන් උම්මේතු කොක්ගෙන් අසෝහසරතු උම්මේතුකුන්වේ කණ්ඩානුල්ල මායුස් නොවේ මේ අල්ලොහ ඉංගෙවි ගොතුක මේ තවබාව ස්ටක් ාර් කොත් තවබාව එකලාන්ගේ දෙන්නවමු එකලාන්ගේ අල්ගුල්මෙන් නියොමැත්ත තනවස් කොත් දෙවානක මේ හදීසුවන්ගේ මෙදිය මිකංකමවිදු විස්නාාෆි කුරුකුරුම් කො මිකපතක් අමල් කුරුම්ගේ හෙව නසිබ එම අමස්තුමුණ මෙ වර කුරුම ද තුවාකුර පුග්‍රම් වඩන් දෙවිති ඩොක්ට වර බඩ ශුක්‍රයගත.

0: කොම්මෙ නප්සකීවෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චිකෙව්. අධිතිය බෑමීහුන් කුල අමල්තක තිය බෑමීහුන්න ෆුරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ගයාමැද්දුව හුන්නේ. ෆහෙ නරකයින් එක්කි බා කුරව්වා ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ. ෆහෙ එමීහකු නසීබ් ලිබිගෙන් ෆිකං කශවරේ. කෙහිවෙරිකම්ගෙ වගුතී උපලෙද්දේ චෙක්කම්ගා මෙනුයි දුනියේගෙ දිරිවුලුන් නොවේ.
1: අදමියත්ගේ ප්‍රෝග්‍රම් කල්ගොන් මේ බලාලේ රියාලු සෝවෙන් මිෆතුගේ අශාරස්තේක හැද්දිහ තිම්වන හදීස්ක ශරහය අදමි රියාලු සෝවෙන් මිෆතුගේ තිස්තේක හැද්දිහ එවන බාබ් ඉස්තක් ෆාර් කුරුන් ගවා කණන් ගණි ෆෝ බාබ් ගා කනෙ සෙවා ෆා හදීස ශරහ බලෝ දෙවි ඩොක්ටර් සවුත් ලෝලි සෝල් හුඟ බගී චා මේ ප්‍රෝග්‍රම් උෆත්තා මුහෂලි අල්කොන් රොකියා එමෙ බෙෆුනා මෑන් අල්ලාහ් එමෙ රහමේ මිමර් කුරුම් දුආ කුරුම් වකිලාන. අස්සලාමු අලයිකුම්.

0: ඩිෆන්ස් නැෂනල් සර්විස් එකේ එක්ගම ගානු රසාසි ගවාතුන් එක්ගම කණ්ඩා වාගතරේක හිඟා මෙහා කංකම් මෙදෙන ගානුසේ ගානු රසාසි ගවාගතුන් ඒකම රක්කාතරකම රයතන ෆෝර්කොද්ද දේ රක්කාතරකම আদি මෙහා හග්ගොත හිමාක දුන මසයි කොරා මොසස දේ ගිතරුම් වෙස් රක්කාතර කෙමිකල්ලා আদি මිනුම් වෙස් আলিফান ආගේ හාදසත දිමාවීම එකංකම මේ আলিফান නුව කන්තතක আদি আলিফান හාදසත තක රක්කාතරුම හෙල්තරක ඉතුරු කරුම මේ වරිහා කංකම කොරිය ගෙන්දනි මිස්සෝ ඩිෆෙන්ස් ෆරාතුන් මිස්සෝ දරුන් ඉංගමුන් ගෙන්දා ඉංගමුන් ගෙන්දා එම්බෙන්ඩේ ෆරාතුන් මේ ෆද මොසෙක්කත කරුන් ගෙන්දනි හම යකිගේ මේ මිස්සීගේ දසුන් හිඟා ඇති හෙංගිනේ මොසාත සබෝර ඒකතරේග මිස්සෝ කවුන්ටර් ටෙරරිසම් දෙන් නැෂනල් එන්ඩීඑම්ඒ දෙන් මේ අදි මේ ගෙතුරුන් වෙස් එයාපෝර්ට් එක හරකැත්තරවාන aviation security command adi dad faku vice mayor wadi faddawa port security command adi masakke amadigatu fashion nuganna magand gotegga me ministryge dafu poramanna masakke ta ke kore dawar ko awan itara maluma tarwana shukriya
1: shukriya wazir said
2: assalamu alaikum aha forum ge devana session galunda bayar wen එහෙනම් වරබුඩ ස්කූල් දන්නවා PSM කාදීමික ඉන්තිසම් කො කුරිය ගෙන්දා හොරියා ෆරැත්තක වරන් හෝනුගද රේග් වර්ගින බේෆ්ලු වඩෑන තිබ්බේ එහෙනම් තිබේෆ්ලු මිකම බට්ටව ශෞගවරික වට්ටක වරබුඩ ස්කූල් දන්නවා ආදී වර්ගාතුන් ආදී දුරුන් මේ ප්‍රෝග්‍රෑම් බද්දවමු අඩවස්සවමු ගෙන්දවා දෙහි ලොබති එම්මේ හරයිතුන්න වරන් හස්ස ශුකුරේ දන්නවා අලුවන්ම මිනිස්ට්‍රි මිගෙන්දනි ඉත්සදි තරගිය ව්‍යපාරිය දතුරු ෆතුරු කන්තත් වරපුර ශුක්‍රිය
1: ශුක්‍රිය බණන
3: අද වරපුර ශුක්‍රිය ප්‍රථම අරෝඩස් මේ ආෆෝර්ම් ගේ මේ දේවන ප්‍රෝග්‍රෑම් එක මේ බෑලෝනි අරෝගේ අරුණ හවල් වෙ දායිලා කිය දායිලා කම බණ්ඩාන අපු ෆීහුගේ මෑගඩු හතරු කම නිකුල කුරණි එකමක අපි දවලස්ගේ ෆරාතු කොත හොග මි වකාලත් කුරම කී බණ්ඩාන අපු ෆීහු කුලා මසික තුගතේ මේ මොහිම මේ මසිකේ හැම යකිග සරුකාරුගේ විදාරතක අදි දවතුගේ වර්ගින මේ මේ මේ එහෙනි ඉදාරතක වෙස් දෙන්ජි හේ ගානුනි දෆා දිනම කී වෙස් බණ්ඩාන අපු ෆීහු කුලා මුන්දා මසිකතේ හැම යකිග සරුකාරුගේ ෆරාතු නයිතු මචදී හං කුෂහලා ඒකේ බිල් ද ෆොනුවා ඩ්‍රාෆ්ටින් හුරියම සිකත කිස් පණ්ඩානාබු ගොෆියුම් කුලාකම් ඒගේ ඉතුරු දිවෙහි බි දවලතුන් සොයක ඔෆේ බයිනල ගුවාමි ඒකේ කි මවාහදතකා ගුලිගෙන් ඒ ට්‍රීටි රිපෝටින් නා ගුලිගෙන් කුරන්ජේ හුරියම සිකත හකි වෙස් පණ්ඩානාබු ගොෆියුම් කුරමන් දා මාසිකත විවෙතුදී තින් අහර බදා අරුග ගවණ හිවනි ගය ගණක දෙහා හිංහා මේ මේ ගාවනේ ලෆාල් වෙන ඒකේ කි වසාරතක එරුවිජ්ජේ හැම යකී ග රයිතුනා ගුලුම් හුරි මුහිම්මු නෝදිහ වරක බිල් අර මේ මෙතු දෙ තින් අහල තුක තෙලේග රයිතුන මජදි හ මුෂාලා ෆවන් ඒගේ තෙලෙන් හද්දි හ වල ගින් ගින බිල් රයිතු මජදි හ ෆාස්කෝ මෙහා මේ මේ ගාවන කලිෆවනේ කොම්බ බිල් කී වෙස් රයිතුනා ගුලුම් හුරි අද රයිතුන්ගේ කකම රයිතුන් ඒකේ කි තකලිෆ් තකන් එකම ගසබු මේ රුයි හොදා දින මොටක ආදි සරුකාරු හිඟුමුගේ කුරි ගොජොන්තක හල්ලු හොදා දින මොටක සරුකාරු ප්‍රාතන ඉස්තුම් වාජිලියන් හොෂාලා ෆාස්කෝ කුරි මේ ගානුනතකේ දැන් මේ අරුණ සම කුරියන් මේ මේ දෙගඩිය හල්ුගේ තෙලේ දෙගඩිය ඉරුගේ තෙලේක තුම ප්‍රාතන අරුණුගේ දායිරා ගොලේ ගොතු කුරි සුවල්තක හම ඉතර මේ ජාබ් බලවන්න මහක දන්නවා ඔෂුකුරිය
1: ශුක්‍රියා අදාගුණ මේ දැන් මිරේක සුවල්තකන් කුරි දණගතෙන් ප්‍රථම මේ අවුන PSM AI ආසෝරි සුවල්තක ස්තවක තෙරෙන් මා සුවල් දනන් ප්‍රථම D5 වසිර දනන් අනිගත ප්‍රථම ආසෝ මේ සුවල්කි රාජ්‍යයේ සරහදි අක්කාතරිකම ખાසක ඉක්තිසාදි සරහද බේරුග ફરાත්තකුම් වාද දාන නුවත වාද හිංගා ફાණ නුරක්කාතක දිවෙහි සිෆෑන් කිහවරක තයාරතෝ
0: ආශ්කරය ආද සිෆෑන් අබදස් හව තිබ්බෝනි තයාරි හාතු ඉයත එන්නමස් මේ වාගතකී සිෆෑන් කිතම මොළ තම්රියන අද්දා හුට්ටස් සිෆෑන්ගේ මසක්කේ සිෆෑන්න පර්ෆෝම් කරවැඩි බේනුවා එමෙහා වසීලිත්ත මේ හමජස්සා දෙව්වායි එකතුන් ඔවන් දන්නවානේ මේ මියදු රාජ යුත රයිස ජමූරයා ගෙන්දවනි මිදන්න ගොත සිිපාන බේනුවා එක වසීරත්ත ගායමකො දෙබවුම් ඒතර හසක කෝස්ටුගඩ් බේනු දාධි පහුන් විදවර පැසුන්තන කෑරීග තුරුකයෙන් වනි මන්නවර හිද අවන්න දිබි සරකාරු වනි හෝදා මම අයකීග ඔස්ට්‍රේලිය සරකාරු විස්වනයම හිද මනවර දෙවවා ඒගේ තුරුම් රාග සරහත් බෙල්ලට් මට්ටක මේ ඩ්‍රෝන් සරකාරු වනි හෝදවා මේගේ තුරුම් වෙස් කෝස්ටගාඩ බේනුවා වරක් ගෙන එහෙනිහෙන් පෙට්‍රෝ කුරුමට්ටකා බේනුවා එක එක උලන්තව වෙස් ගෙන්දන හෝදෝ මිහාරස් මේ මෙදා හමය තිං පෙට්‍රෝ කුරුමට්ටක තිං උලන්ද වෙච්ච මිහාරු එම්බෙන්ඩි පහව දෙබාදී හමයක ඉතු සාද සතාර උද උලන්ද අදීම මග්මතී ගවන ඒතරේග නොවැම්බර් මස්තරේග ඒගේ එබ්බා ලිබෙන් අදී බාකි හැම දෙංහුරි උලන්තව සම දා දවහ ලිබෙන් දා මේ ඉතුරුම වෙස් කෝස්ටගාඩ් මේ බදහට්ටනේ CMBS අමෙකන්ත සර්කාරෝණි කෝස්ගාඩ් හවල්කෝ ෆයිමෙන්ඩේ හවල්කෝ එකතුන් මිහාර හොරි වසීලත්ත මදකෝ ඉතුර බාර් CMBS මිහාර බනෝ මසෙක්ක රාජය කොරිය බෙගෙන්ද එම මේ හුරිහා වසීලත්ත මේ ගායම කොරණේ ති විදාලේ ෆදා රාජයේ සදාමත රක්කා තිරකම් කණුගේ සරහද්දු හාසක බදහට්ටමට්ටක අධි විභාගයේ තරේගවස් සාලොණු මෙන්ගේ වසීත හොරි මෙම්වරකම් එකංකම් කුරිය ගෙන්දෙමට්ටක ඔපරේෂන් ත කුරිය ගෙන්දෙමට්ටක මේ වසීත ගාම කුරිය වරකම් කුරිය ගෙන්දනි දැන් හාසක දන්නවාණි එව්එස් ගෞමේ සදාම ෆෙන්ඩේ මේ හෙන් ගෞමකම් ගෞමේගේ එක්සෝදි සරාත්තරය වණ්ඩන් දිමාක ෆිනම නුවද වේන හම හොරිහා ගෞමෙක්ගේ සම එබ හොරි ආදසත හංගාප හදපු උන්නා පදා ඩයින් එලවන් ග ඇමරිකා පෙන්ටගන් වණි බෝට් එක මතින්දා බෝට් එක කොට මතින්දා බෝට් එක වෙට්ටි වෙනොත් වට්ටා එයි සිකියුරිටි ගොතම් බාර එම් වර්ගද දුනියේ සිකියුරිටි උන්නාන කම අලුවන් ගබෝ කොරා තන ගවා මෙ දෙන්නේ එහෙම අවන් දන්නවානි සිෆාන් අවදිස්තිපනේ තයාරෂේ සිෆාන් මේ කණුගේ සරද්දුම් සදි වාසරද්දුම් ස්තිමා කොම්මේ හැමදාක තයාරන් ති විවාහ කම උපදා කවම් පහක ශුක්‍රි
1: ආද මිස්රගේ යගෙන් කම කි දෙවි සිෆාන් දෙවි රාජ්‍යක සලාමත රක්කා තිරකන් කෂවර කුරුමට්ටක මීගේ කුරුම් වෙස සම සවිස් කඩිරු යගෙන් කම කිගේ කෂවර කොද්දින් අමාංකන් කුරින් උත්තනුක සම ඒ අමාංකන් කෂවර කොද්දේ මා හනතවස්
0: ඒ අලගොන්ඩගේ ජවාබකි දෙහම යකීග අලම වාණ තජරිබාක ෆනාස්සේ අඩ්ඩි ආශ මෙම්බර් තිනෙක්ග දෙව රාජ්‍ය දින් ටෙරිස් හමද අලුවන් දන්නවාන අලු යගීමක් කමක් දන්නවා කෙරේ මෙහා රෙපද හමද නුදවෙනකම මේතු ශුකරය
1: වරපට ශුකරය අවසින් දෙම්මිය සුවාදකි වර මේ ಕೂಡ ಕುಜ್ಜಕ ಹಿಂಗೆ ತೋ ಉಮರು ನುವಾಹರುಗೆ ಕುಜ್ಜಕ ಫೋನ್ ಆಫ್ ಸುವಾದ ಮಿಸ್ಟರ್ ಸಾಯಿದ ಹಿಂಗೆ ತೋ ಇಂಗ್ಲಿಷ್ ಬಹು ಸುವಾದ ಕೊಫಮ್ ಮಿಯೋತಿ ಸುವಾದಗ ಮ್ಯಾಗಣುಗತಿಗ ಮಿ ದನ್ನವಾಫ ಮಿಯೋ ವಾಹಕೇಕಿ ಸ್ಕೂಲ್ ಅದ್ದಾವಾಗುತು ಮಿ ಹೂಣು ಗದ ಮೂಸುಮುಗ ಸ್ಕೂಲ್ ಅದ್ದಾವಾಗುತು ಮಗುಮತಿಂ ವರ ಬರು ಬೊಡತಿ ವೆಹಿಕಲ್ ತ ದುವ್ವುಮುಗ ಸೋಮುಂ ಕುದಿನ ವರ ಬೊಡತಿ ದೈತಕ ಉಂದಗುತ ಕುಲ್ಮತಿ ವಾಹಕ ಎಹೆಂವೇಮ ಮಿಸ್ಟರ್ ಅರಿಹುಂ ಮಿ ಕುಜ್ಜ ಐದಿಫ ಮಿವಣಿ ಸ್ಕೂಲ್ ಬಾಗುತುಗೆಯ ಆಫೀಸ್ ಬಾಗುತ್ತ ಹೋಗ ಬಾರು ಹೆವಿ ವೆಹಿಕಲ್ ತ ಅಮ್ಮಿ ನುದುವೇನ ಗೊತ್ತ ನುವತ ವೆಹಿಕಲ್ ತಕ್ಕೂ ಕುದಿನ್ನ ಆಫೀಸ್ ಹೆದ್ದ ಮೀಹುನ್ನ ರಕ್ಕಾತಿರಿಕಂ ನಿಮೇನ ಕಾಲ ಫಿಯವಳಿ ಅಳುವ ದೇವ ಫಾಣಂತೋ ಫಸಿ
2: ಅದೇ ವರಬುಡ ಶುಕ್ರಿಯ ಮರ ತುತ್ತು ಕುಜ್ಜಕು ಅಸ್ವಾಫ ಸ್ವಾದತ್ತಿ ಮೀ ಮಾದೇಕಿ ಇಗುಡನ್ನುವಾಣೆ ವರ ಬಾರುಬುಡು ತಣೆ ಮೀ ಮೊಬಿಲಿಟಿ ಅಬ್ಬೇದಿ ಕಮುಗ ವ್ಯಸ್ ಅದಿ ವೆಹಿಕಲ್ ಕಾನ್ಸಂಟ್ರೇಷನ್ ಬೇದಿಕಮಗ ವಿ ಎಸ್ ಮಿಮಸದ ಯ ನೈನ್ ಇಯರ್ಸ್ಗೆ ಕುಜ್ಜಗ್ಗೆ ವಾಹ ವಿದಾಳುವೀರು ಕಿಯದ ಯೂಸುಫ್
1: ಯೂಸುಫ್ ಯೂಕ್
2: ಅದೇ ಯೂಸುಫ್ಗೆ ಸುವಾದಕ್ಕೆ ಅಳವಣ ಗಬುಲ್ ಕುರ ಗೊತ್ತುಗ ಜುಮ್ಲಕೋ ಮದರ್ಸಾಯ ಸ್ಕೂಲ್ ತಕದ್ದ ಹುರಿಹ ತುತ್ತು ಕುದಿನ್ನ ಅದಿ ಏ ಕುದಿಂಗೆ ಬೆದನವರಿಂ ಬೆಸ್ ಹಮ ಎದೇಣ ಕಮೆ ರೈಸು ಜುಮ್ಹೂರಿಯ ವರ ಬೊಡ ಬೇಣು ಫುಳು ಎತ್ತಿ ಮಸದ ಹಲ್ಲೆ ಕೆಣ್ಣ ಹೆಂಗೆ ಬಿಡ ಅನ್ನುವ ದಾ ದಿಹದ್ದು ಎಗ್ಗಮ ದತ್ರು ಫತ್ರು ಆಗ ಬೇಹೆ ಮುಳಿಂಗ್ ಆ ಮೀ ಗಾಣೂನೆ ಫಾಸ್ವೆಗೆ ಅಣಿಕ್ಕ ವಿಸ್ಮಿಯಾಯಿ ಮೀ ಆಮ್ಮುಕೋ මිපද ගානෝනෙන් යාම පබ්ලික්ක ඔෆෙදේ එම්මෙ බොඩු කොන්සාන්නකි කිහා වරක එ ගානුනෙ තම්ෆිස් කුරවේ නැතෝ නුවත කුරාණන්තෝ එවශක්කෙන්න එසුවාදුගෙ ජවාබු දෙවේ මිම්වරකී සරුකාරෙක්ගෙ කාමියාබ අදින ආකාමියාබ ගොස් නිමේ හිසාබ මිසරුකාරුන් රයිසු ජුම්හූරයා ඩොක්ටර් මොහම්මද් මුයිස් අලුවන්මෙන් මි ගානුන් හදමන් දියේරුගේ සදි අලුවන් එදෙන් අලුවන්ට ෆෝ එටර්නි ජෙනරල්ස් මිය කොමස්වරගේ වාහ්ෆුල විදාලු වර බොඩ එදිවට ඇන්නෙවි මි කොම්මෙ මිෆද කමෙක්ගේ සෙන්ටායකි ආම්මු ෆරු දෙක්ක තිවෙහි රයිතෙක්ක ඉගේතු ආම්මු රයිතෙක්ගේ සදාමත රක්කා තිරික එහෙම වීම මි ස්කූල්ගේ වගුත්තහුග වියස් අදි ගිනෑම් රයිතුන් මි මගුමතීග මි මූවමන්ට් ටූලේ ගඩිතක් කමුග වියස් හෙවී වෙහිකල්ත පේනුම් කුරමුග වෙස් අදි එච්චි අරුවා බේදුමුග වෙස් වියෆාරීගේ මුහමද ඇත්තක් කුරමුග වෙස් එම්මෙ බොඩු ඉස්කමෙ දෙම්වානි රයිතුන්ගේ රක්කා තිරිකම සදාමත දේ බෑ කිලෝමීටරුගේ ටූ දෙ කිලෝමීටර් දෙ කිලෝමීටරුගේ නුවත දේ ස්කොයා කිලෝමීටරුගේ රශෙක්ග වාහ කලවන් වන්න මේ දෙක්කෙනෙ කුරියන් හොරි මෞදූතහු ගලෝන්ඩ කොම්මස්වරකම් මියන් අදි ඉතුරවෙස අදි අලුවාදාන නමොයිස් තිස්වාද ජවාබ හෝදුමට්ටකා එදිවඩෑම් යූසුෆ්ගේ ජවාබ සීදා එච්ච දන්නවාකම වඥ අවරක් ගෙන වියපාරි වෙරන්න අලුවන් මස්වරා කොෆ්ෆින් මේක කුරින් වෙස් අලුවන්මෙන් කුරි කමේ මුදා උෆුදා අරුව මේ මුදා එරුවම බේලුම් ගඩිතක කොන්ට්‍රෝල් කුරුම් ඒරුග එකම් කුරීම වරක්ගෙන වියපාරි වෙරින්ගේ හම ශකුවාතන් ඉගේතු ශකුවාතන් එයි බයි ෆිහාරතක මුදා නුගෙන්දෙවෙනීයේ ගඩිය අදි මුදා බේනුම්වා වගුත්තහුග බේනුම්වා ෆරඇත්තක මුදා ෆෝර්කොත් දිනමුග දස්තන් එබ හුරේයේ දැන් හම ගොත ගේස් මිසාදක එල්පිජී ඉනුවත මේ ගේගයම් මිගෙන්දා ගේස් කක්කා ගේස් උෆුදුමුග වෙස් අදි මේ ෆෙන් උෆුදුමුග වෙස් එ කුම්ෆුනිතකුම් වර බොඩති මස්සදතක ජස්සමුන් අයි දැන් හම යායකු ස්කූල් වගුත්තහුග හෙවි වෙහිකල් වනීම ස්කූල් ටීචරුම් වෙස් මෙනේජ්මන්ටුම් වෙස් අදි පේරෙන්ටුන්න වෙස් අදි දරිවරුන්න වෙස් වර බොඩති තකුලිෆ්තම් උෆුදන්ජේ ඔෆීහ වඩන්නවා එකී එකී බේෆුන්න වර මේ උඳගු හාදිත්තක දිමාවේ මිසාදකන් හුළුමාදෙන් බ්‍රිජ් හුරස්කෝ හයිවේ හුරස්කෝ හයිවේග වෙදානාගේ නුවත ග්‍රීන් ජෝන් ගෙහිමනේ සරහතක වඩන්නවා බේෆුන්න වෙස් වර බොඩති තකුලිෆ්ත හම හිතක් ගෙන්නන් උඳගු වරුගෙ තකුලිෆ්තන් එබ උෆුදන් ජෙහේ එතු එහෙම වීම වියපාරි වෙරින්ගේ බේනු මශා ඒ ඉක්සාදි බේනු ඉන්ඩස්ට්‍රියල් මසක්කෙත්තකට ඒ කොන්ස්ට්‍රක්ෂන් මුදා එකී එකී හෙවි මුදා උෆුදුමා මිකහද හෙවි වෙහිකල් බේනුම් කුරුම ආම්මු ෆරුදුන්ගේ මගුමතීග මේ බේනුන් තක අදි හිඟා බිඟා ඔළුමුග ඔන්න සදාමත රක්කා තිරිකම අමිහුරියාකමෙක්ගේ බෙලන්සෙන් මිගෙන්නන් ජෙහෙනි එහෙම වීම මිමස්සදයන් හල්ලු හෝතුමුග ඒ බෙලන්ස් එයි හුරිහා බේෆුන්න කමුදා බෙලන්සක නුවේ අස්තුග එතු එහෙම වීම වරක් ගින කොන්සල්ටේෂන් අරුවන්මෙන් මිගෙන්දී මිතාංග හම ගෑමුස් විපාරිවරින් හිමිනේකම වඤ්ඤ එංගිවඩන්නවා එත ෆාරග්ගමතින් අලුවන් මේ මශවරා කුරින් බිස්නස් කවුන්සිල්ග කුරින් එන්නමෙස් එම්මෙන් එබ්බස්වා හල්දෙ නාදෙ ඉගේතු දෙම් මිජෙහෙන එහෙම වියස් අලුවන් මේ එකමෙ කුර ඉගේතු මිසාදක ගඩිතක කණ්ඩාලා කණ්ඩ එළීම එබ්බයකු එකම රුහේනේ අනෙ එබ්බයක එකමුගෙ මේ කොම්මස්වර ගිහිංගම නුජුන්තකෙන් හුන්නාන් එන්නමෙ සරුකාරුන් අලුවන් මේ වර බ්‍රෝඩ්ලි කොන්සල්ට් කොෆ්ෆ මිනිම්මන් ජෙහෙනි ගිනරයියතුන් නුවත එම්මෙන්න ගින බයක ගබූල් කුරවේ ගොතුග ආමුරයියතුන්ගේ රක්කාතිරිකම දරිවරුන්ගේ රක්කාතිරිකම අදි වියපාර වෙරින්න එකමුන් නගංජෙහේ බ්‍රන් නුවත මේ අන්නානෙ බොර එම්මෙ කුඩවාන ගොතක එකම් කුරු අලුගොඩු දේම්බෙනුම්වා යගින්කමකි යුසුෆ ඉරාදු කුරවිය වරන් අවහන් අලුවන්මෙන් ඒ පොලිසි තම්ෆිස් කුරාන වර බොඩ ශුකුරිය
1: ශුක්‍රිය වසීර හම ගෑමස් යූසුෆ් කන්ජන් අවුණු හිතුන් මේ යූසුෆ් වද එත කුදින්නගේ මේ ශකුවා මේ තු අවුමෙන්න ෆෙනේ මගු මතීග මේ ස්කූල් දුවස්වරු මේ හූණුග දෛරුග ට්‍රෆික් ජේම් වගෙන් මේ සෑකල් ෆාරුක කුදින් දාහිදලා තිබේ මන්සර හෙම අවුණු හිතුන් යූසුෆ් වද එත කුදින්නක වර එදවේ ජවාබක වසීර තිය ජවාබ වගෙන් දාන් දෙම් වර ගුළු හුරි සුවාදෙන් අපේ බණ්ඩාරන්න ඉගේ තු මෙයා මේ සුවාද ගොත දන්නවා දන්නේ තු පීඑස්එම් බෑන් අස්ස සුවාදේ එක්ගම දතුරු පතුරුගේ ආ ගානුනායකු වෙහිකල් ෆිය ගොතුවා කවුන්සිල ලිබෙමුන් දිය ආම්දනී කණ්ඩායමකී මාද සිටීගේ ලාමරුකසි හිඟුමන් එළුණු වරබ්බොඩු හුරහෙක්කම මාදේගෙ මේයරු විදාළුවේ ලාමරුකසි නිසාම් හරුදනා කුරුමක්කම විදාළුවා මි සරුකාරුන් ඉස්සොවේ මිෆදකම මි කොවි කීවෙත.
3: Ade be barbar shukriya minister es fa ko ifada algon men mi yahar tere ga raito majdi ha hosheheli ekam datur fatuluge morning a bile mi ge kuri amad kuram dia gaanu na ki fana rahala bure yina dusse fa gaanu ne ames e gaanu ge tere bai kankan hallu kurum ga datita ke huruma ki ga sarkaru algon nimmi ඒගම් දතුරු පතුරුගේ මුලින් ආගානුනේ එහෙම ඒකලවා දාගෙන නැකන් කරන අගලු කුරුමගේ මාසෙක කුරේවේ ඒගොතුන් අල්මෙන් රයිතු මැදේ මුෂහලා මිහාරු ෆාස්වේ ගානුණක මේගේ මිදහ මේගේ දෙතින් දොහේ කුරින් ඒ ගානුණ අමල් කුරම් ෆට්ටා මිහා මේ වනේ ඒගම් දතුරුගේ පතුරුගේ ගානුණුගේ තෙලේ එම් වල බොඩති හල්ලුතකේ ලිබෙන කම අල්මෙන් කබු කුරණි අගල තම් ෆිස් කුරම් ෆෂුනීම අගීගතකි මාදේග දිරිවුලේ රයිතුන්ගේ එම්මෙ බොඩු එක් කම්බොඩුමකි මාදේග මගුතහුගේ මෙ හලතු ට්‍රෆික්ග මස්සල ට්‍රෆික්ග මස්සල හල්ලේ හෝදුමන් එවේ කැචිගම මසෙක්කෙත්තකෙන් හයිගතුග කුරේ ෆෙක්කමක රයිතු මස්ක බොදන කුර මසල හල්ලෙ ගෙනමටක අබිදන හවම ආගානුන ෆාස් කුරි මිගානුන්ගේ තෙරෙන් කුරවැ එම්මෙ මුහිම එක්කමකි මේ රෝඩ් සේෆ්ටි කවන්සිල උපදිගෙන් දාන එයි මේ වසීරුන් ekodeve me council e council ga me himani wada gannawani hama kama gulun huri daaira ta me sadaka me transport ogote ga hawa de free wazira adi me homeland minister construction minister bandana adi me police commissioner me first bay fulun ga bachcha ekodeve road safety council onnana me council ga mashwara ga matin huri ha kame bes me kuriya daani hame ayaki ga මාලියන් හාස චෙප්ටයේ මේ ගානුන ගොන්නන අරගෙන මේ එකලවා දාපා ඒ හකිගතුග මේ ට්‍රැෆික් එමෙ බොඩු මේ බොඩති මසත මිහිරි මාලේග අමෙන් ද ගබුදු කරවන ගතුග මේ මාලේග හාසකෝ මේ මාලේ කන්නේ නෝ රාජ්‍ය ගුරියතනෙක වෙස් මේ එකම් දතු ෆතුරුගේ ගානුන තේන රජිස්ට්‍රේෂන් නු මිලිබේ ෆෑසා එකි එමසල හල්ලු කුරුම බේනු කුරන් ජෙහෙල ෆෑසා ඒ බිග මෑගඩු අයිඩිය එක නේත මිකමන් ලිබේ ෆෑසා අරුම හරද කුරාණී එකම් දතු පතුරුගේ මසල්තක හල්ලෙන් හෝද මශේ නිසාදක ෆොලු හොන්න එකම බේනුවා වසීලෙන් හෝද මශේ මාදේගේ මගුත එකක මස දිමාවජ්ජිය එකම හරදු කුරංශේ හම යකිගම සාදක වකි තනෙක්ග ලයිට් හරකුරන් ජයකම ගුවනී නම එකංකම හරදු කුරක් වකි ෆන්ඩක මි ෆෑසාද මි ෆෑසා හර දෙන්න කුරවෙන් එනු එවස් කමක මේ ෆන්ඩ ජමා කරේ ෆෑසා හරදු කරේනි හැම එකනේ මේ ට්‍රැෆික් මස්සත හදු කරමට කා එකන මිකන් කුරාණී වෙසල මිදෙන්නේ විහෙන් රෝඩ් සේෆ්ටි කවුන්සිල් ගේ බෙල්මුක දෂුන් එමේගේ මාගන මස් මේ මක්සද කි දැන් ඒ ෆෑසා මේ මාලේ සිටි කවුන්සිල් මේ හොරියා දෝ බේනුන් කුරමුන් දියේයි එකම කන්නු එදෙන් අල්බෙන්ද මග්මති බදාලි බබර සාෆ් කෝ ෆෙන්න ඔය කම මේ රෙජිස්ට්‍රේෂන් ෆී ඉන් එලිබුන ෆෑසායින් හයිගතුක මගතකු මරාමතුකු මගතකු කන්තත්ත බෙදෙට්ට මන් නුක ඒක බොඩු බේ බේනු කොලම ආසෝතිකි එහෙම අල්මෙන් කබු කුලා ගතු මිසල් කන අල්මෙන් ගානු නේ ඉස්ලාහ ගේනමු ගේ මේ ගානු නේ බෑ හිමනුම් ගේ මේ බොඩු බේනම කි රෝඩ් මේ එකම් දතුරු ෆතුරුගේ මේ රෙජිස්ට්‍රේෂන් ෆී ආදී නුන් වස් ෆී ද කොන් දිබේ ෆෑසා හරදු කුලම් වානි එමසද හල්ලු කුලංච එහෙම එයි ඒක මෑගනු අයිඩියා කි දැන් අල්මෙන් මි ගානු තම් ෆීස් කෝ කුරම් ෆට්ටා මේ කුඩියදා kuriya me dethin mas duke terega me kar nangala hingya gathima me arunu hitun raithuna fenigen dana me rangalo bada dekka
1: shukriya wazir aden anaka sagunu hama itur swadaka dana geta demme swadaki difai wazir anaka samaz kurawafe swalen eto swadaka miyoti me adifanu ge hasatakun rakka teruma ಮಾದೇಗ ಅಳುವಾಫ ಅಫಿಯವಳು ತೆಹೆ ಕೊಬ್ಯಾತೋ ಮಿಹಾತನ ಅಲಿಫಾಣುಗ ಹಾಸಾ ದಿಮಾವಿಜ್ಜನಮ ಬೊಡತಿ ಗೆಲ್ಲುಂತಕ್ಕೆ ಮಾದೇಗ ರೈಯುತುನ ವೇಗೆನ್ ದಿಯತ್ತ ಗಳಮೆನ್ನ ವಾಣಿ ಫೆನಿಫೇಮ ಮಿಹೆನ್ ಮಿಕ್ಕಂ ನುವಾಣೆ ಗೊತಕ ಮಾದೇಗ ಕಂಕಂ ರಕ್ಕಾತೆರಿ ಗೊತುಗ ಕಂಡ ಎಳುಮಟ್ಟಕ ಕುರವ್ವಾಫುವ ಅದಿ ಕುರವಮು ಗೆಂದವಾ ಕಮಕ್ಕೆ ಕೊಬ್ಯಾತು
0: ಆಶುಕ್ರಿಯ ಮೇ ಅಲಿಫಾಣುಗ ಹಾದಿಸಾತ ಆದ್ಯ ಹಿದಾಫ ಮಿಹಾರಣ್ಣ ನಿತುರು ಮೇಗೆ ದಿಮಾವ ಎಂಬಡು ಸವಕಿ ದಿರಿಯೋಳೆ ಜೈಫಾವ ಗೊಯ್ ವಾರ ತೊಜ್ಜಹಿಗೆ ಗಿನ ಕೊದುಕು ತಂತಂಕೊಳಗ ದಿರಿಯೋಳು ಅದಿ ತಂತನುಗ ಹಾಸಕ ಕರೆಂಟ್ ವಾರು ಕೊರೆ ಫೋನ್ನೈರುಗ ಮೆಹುಣ್ಣಣಿಕಿ ಕೊಂಬೆ ಗವಾದು ಏಕಂ ಕೊರೆ ಫೆಂಡು ದೆನ್ ಕೊಂಬಸ್ ಕೊತ್ತಕ ಆಯ್ಚ ಗುಳಾದ ಫೋನ್ನಡಿ ಗಿನಫಾ ಶೋಟೆ ವೆಗೆ ಮಿ ಮಿ ಅಲ್ಫಾನ್ ಹಾಸತ ಮಿ ದಿಮಾವಣಿ ದೆನ್ ಮಿಕಂ ಕಮ ಸದಾಮಟ್ಟಕ ಮಿ ಎಬಹುರಿ ಮಾದೆಗೆ ಬೈ ಮಗತೋಗ ಫೆಂಗೋಳಿಯಸ್ ಬಳದೆ ಫೆನ್ ನಮಸ್ ದಿಮಾವ ಮಸ್ತಕಿ ಎ ಬೇಣು ಕುರಂ ಮಿ ಎವಗತು ಜಹೇರ್ ನೋತ ಬೇಣು ಕುರಂ ಉಳೆ ಗಡಿತೋಗ ಎ ಬೈ ವೆಹಿ ಕೌತ ಎಬಹುರೆ ಪಾಕೊಫ ಎ ಮತೀಗ ನೋತ ಯಾ ಎಕ್ಸಸ್ ನೋವೆ ಗೊತ ದೇ ಮಿ ವರ ದತೀಗ ಮಿ ಏಕಂಕ ಮಿ ಕುರಂಜಿ ಅಮದೋಂ ಹಣಿ ಗೋಳಿತಾಕ ಮಿ ಫಯ ವೆಹಿ ಕೊತ್ತಕ್ಕೆ ಗೊಸ್ನು ವದವೆ ಮಿಕ ವರ ಬ್ಯಾವ್ ಸಬಬ್ ತಂ ಎಬ್ಬು ಎ ಮಾದೆ ಅವನ್ ದಕ್ಕೆ ಗೊತ್ತುಗ ಕುರಿಯ ಮಿಹಾರ ಮಿ ಮಾದೆ ಮಗುತ ಹೆದೋಗೆ ಮಶು ದಾದ ಫೆಶಿಗೆ ದಾನೆ ಕಂಗ್ ಹುರಿಯ ಬೆಫುಣ ಸೆಂಗೋಡಣ್ಣ ಚೈನಾಗೆ ಇಲ್ಲೇ ಹೀಗೆ ಮಸೆ ಕುರು ಜೀಫಾಣಿ ಎಮ ಎ ಮಸಕ್ಕೆ ನಿಮಗಿನ ದಾಯರುಗ ಮೇ ಫದ ಕಂಕಮ ಹಲ್ದು ಲಿಬಿಗಿನ ದಾಣಕಮ ಗಬೂಕೊಣಿ ನಿಮಗೆ ಇತರ ಸಬೂರಿ ವರ ದಾಯರು ಕಂತತ್ತ ಮೇ ತೆರೆಗ ಗ್ಯಾಸ್ ರೆಗ್ಯುಲೇಟರ್ ಬೇಣುಕರ ರೆಗ್ಯುಲೇಟರ್ ಮಸ್ಸ ಮೇ ವರಬೋಡು ಮಸಲೆ ಬಾಜಾರುಗ ಅಬು ಹೊರೆ ತಫಾತ್ ಕೊಲಚಿಗೆ ರೆಗ್ಯುಲೇಟರ್ ಅವೇ ಮೀ ಅಳ್ಗೊಂಡ್ ಮೇ ಎಬ ಗಸ್ತು ಕೊರಂ ಮೇ ಮೀ ಮಿಕಮ ಹಲ್ಲಿ ಗೆನೋಮಟ್ಟಕ ಮೇ ಸ್ಟ್ಯಾಂಡರ್ಡ್ ಬದಾಫ ಅಳ್ಗೊಂಡ್ ಮೇ ಕಂಡಾಳ ಸ್ಟ್ಯಾಂಡರ್ಡ್ ಕಬೂರ್ ದ ಸ್ಟ್ಯಾಂಡರ್ಡ್ಗೆ ರೆಗ್ಯುಲೇಟರ್ ಬೇ ನುಕುರೆ ಗೊತ್ತ ಹದಂ ಹೊಮೆ ಅಕೀಗ ಗ್ಯಾಸ್ ವಿಕ್ಕ ಫರಾತಕ ಅಕೀಗ ಸಳ್ಗೊಂಡ್ ಮೇ ಕುರಿ ತನಗ ಮಸ್ರಾ ಬದ್ಧ ತಮ್ಮ ಬಾವಾಣ ಎವೆ ಫುಳಂ ಗ್ಯಾಸ್ ಫುಳಿ ತಂ ಹ್ಯಾಂಡಲ್ ಕುರುಮುಗಯ ಅದಿ ಗೇಗೇಗ ಗ್ಯಾಸ್ ಫುಳಿ ಬಾಟ್ಟ ಫುಣ್ಣ ಎ ತಂತನಕಿ ಮೀ ಎಮ್ ರಕ್ಕಾತರಿ ತಂತಂಕ ಹೆದುಮಟ್ಟಕ ಕುರಂಜಯ ಕಂತತ್ತ ಅದಿ ಮಿಕಮುಗ ಅಲ್ಗೊಂಡ್ ಮಶರಾ ಕುರಂಜ ಎಮ್ಮ ಮೋಸತಕ ಮಶರಾ ಕೊಗ್ಗೆ ಮಿಕಂಕಂ ಕುರಿಯ ಗೆಂದಾಣ ಮಿಹಾರ ಸ್ವರ ಬ್ಯಾರ್ ಮೀ ಅಭಿಯಾನ ಸ್ವರ ಬ್ಯಾರ್ ಪ್ರೋಗ್ರಾಮ್ ತ ಮಾಲಿಗೆ ಅದಿ ರಾಜ್ಯ ರಜಸುಗ ಎಬ ಗೆಂದವೆ ಇಗೊಂಡ ಫದ ಸಿಫಾಂಗೆ ಮೀ ರಾಜ್ಯ ಹಿದುಮೆ ಕೂರ್ಮಟ್ಟಕ ರಾಜ್ಯ ಹುರಿಹ ಕಂಕೋತಕ ಸಿಫಾಂಗ್ ಹಿದುಮೆ ಫೋರ್ಕೊತ್ತಿರುಮಟ್ಟಕ ಹತರ್ ಕಮಾಂಡ್ ಏರಿಯಾ ಕಮಾಂಡಕ ಬಹಾದಿ ಫಿಮಾಣಿ ಏತರಿಯಾಗ ಮೇಣ್ಣಿ ನೊದನ್ ಏರಿಯಾ ಅದಿ ಮಾಲೆ ಏರಿಯಾ ಸೆಂಟ್ರಲ್ ಏರಿಯಾ ಅದಿ ಸದನ್ ಏರಿಯಾ ಮೀ ಹತರ್ ಏರಿಯಾ ಕಮಾಂಡು ಸಹ ಮೀ ಮೀ ಪ್ರೋಗ್ರಾಮ್ ತ ಕೊರಿಯ ಗೆಂದವಾಣಿ ಮೀ ಕಿ ಕೌನ್ಸಿಲ್ ತಕ್ಕೂ ದಿಬೆ ರಿಕ್ವೆಸ್ಟ್ ಇತರು ಏರಿಯಾ ಕಮಾಂಡ್ ತಕ್ಕೂ ಇಷ್ಟಂಗವಾಗಿ ಮಿಕ ಪ್ರೋಗ್ರಾಮ್ ತಮ್ಮ ಗೆಂದವ ಅದೇ ಮೇ ಆಕೀಗ ಎನ್ ಡಿ ಎಮ್ ಎ ನ್ಯಾಷನಲ್ ಡಿಸಾಸ್ಟರ್ ಮ್ಯಾನೇಜ್ಮೆಂಟ್ ಫರಾತು ಸಹ ಮೀ ಪ್ರೋಗ್ರಾಮ್ ತ ಕೊರಿಯ ಗೆಂದವ ಅದಿ ಬೇಣುವ ವಸೀದಿತ್ತ ಫೋರ್ಕೊ ದಿನಮ ಐತರೇಗ ಅಲಿಫಾನ್ ನೀವು ಬೇಣುಕರ ಫೆಂಜ ಬೇಣುಕರ ಪಂಪ ಎಕ್ಸರಿ ಮೀ ಭಾವತ್ತ ಹುರಿಹ ಹೆಚ್ಚು ಸಮ ಕೌಸಿತ ಕವ್ಯ ಸಹ ಫೋರ್ಕೊಮು ಕೊದ್ದಮ ಗೆಂದವಣಿ ಅದು ಮಿಕ ಫುಳಾಕುರು ಮಟ್ಟಕ ಮೀ ಹಿಂದೆ ಫುಳಾಕುರು ಮಟ್ಟಕ ರಾಜ್ಯ ವರ ಗೇನ್ ರಡ್ರಸುಗ ಹಾಸಕ ಆಬಾದಿ ಬಡಿತ ರಡ್ರಸುಗ ಅಲಿಫಾನ್ ನಿವ ನಿವ ಮಟ್ಟಕ ಸೆಂಟ್ರ ತ ಗಾಯಕುರು ಮಸಕ್ಕೆ ಸರ್ಕಾರ ಕೋರಿಯ ಗೆಂದವ ಮೀಗೆ ತುರುವೆ ಸಮ ಮೀ ಕೊಮ್ಮೆ ರಶಿಗ್ಗವೆಸ್ ಕೊಮ್ಮೆಸ್ ಮಿಂವರಕ ಕೊಮ್ಮೆಸ್ ಈ ಫೆನಕ ಮೆದುವರ್ಕೊಂಡಮೆಸ್ ಕೌನ್ಸಿಲ್ ಮೆದುವರ್ಕೊಂಡಮೆಸ್ ಮೀ ಹಿದುಮೆ ರೈತುಣ್ಣ ಮೀ ಬೇಣುವ ಹಿಂದೆಗ್ಗೆ ಫೋರ್ಕೊದ್ದೇ ಗೊತ್ತಾ ಅಳ್ಗೊಂಡು ಇಂತಿಜಾಮ್ ತ ಹಮಜಸ್ಸಮ ಗೆಂದ ಶುಕ್ರಿಯ
1: ಬ್ರೋ ಶುಕ್ರಿಯ ವಾಜೀರ್ ಅದು ಸರ್ ಮುಹಿಮ್ ಮುಗಿನ ಸುವಾಲ್ ತಕ್ಕೆ ಬೋನ ನಮಸ್ ಕುರಿಯಂ ಉರಿ ಸುವಾಲ್ ತಕ್ಕೆ ಹಾಕೊಂಡು ಫುಣ ಬದ್ದ ಕೊಲ್ಲಾಣಿ ಅಣೆ ಕೂಡ ವಗುತ್ಕೊಳಕ ಫೋಣ ಮಿ ಮೆದು ಕಣಾಲ್ ಮುಕುಲ ಅಣಕ ಸಮ ದಂಡ ಅಂತಿವೆ ಫುಣ್ಣ ಮಿ ಸುವಾಲ್ ಕುರು ಮುಗ ಫುರೋ ಸಗೊಂಡು ಮಿಹಾರಸ್ಮಿ ಅಣಿ ಹುಳುವಾ ದೈಫ ಏಮೆ ಮತಿವೆ ಫುಳು ಆಮ ಮಿಹಾರು ಸಮ ಸುವಾಲ್ ಕುರು ಮುಗ ಎಂದಂ ಬಿ ಪಿ ಎಸ್ ಎಂ ಗೆ ಟಿ ವಿ ಮೌಲ್ಯಸ ಅದೇ ಪಿ ಎಸ್ ಎಂ ನ್ಯೂಸ್ಗೆ ಸೋಷಲ್ ಮೀಡಿಯಾ ಮನಸ್ಸು ತಗೋತೇನೆ ಫೇಸ್ಬುಕ್ ಅದೇ ಎಕ್ಸ್ ಮೆದುವೆ ಕೂರಬಾ ತಿವೆ ಫುಣ್ ಕೂರಬಾ ಸುವಾಲ್ ತಕ್ಕ ಸಗೊಂಡು ಮೆಂಗಮ್ಮ ವಜೀರ್ ಮೆದುವೆ ಕೋ ಜವಾಬ್ ಆರು ಮುಂಗೆಂದ ಅಣ ಬಾ ಹಾಕ ದಂಡ ಮುಂಗ್ ಮಿಹಾಸ ಕೂಡ ಗುತ್ಕೊಳಕ ಮೆದು ಕಣ ಕೂಡ ಗುತ್ಕೊಳ್ಕೋ ಅಣಕ್ಕೆ ಸಿವೆ ಫುಣ್ ಸುವಾಲ್ ತಕ್ಕ ಹಾಕೊಂಡು ಬದ್ದ ಕೊಲ್ಲಾನು

0: PSM ගේ TV channel තක රේඩියෝ channel ත මිහාරු PSM air application ඔක් තිය බේෆුල්න කිලේ බලාලෙවෙන අදි අඩුව හලෙවෙන දුනියගේ කොම්මෙ තාගුරෙගෙන් කොම්මෙ ගඩිය PSM ගේ channel ත බලාලුම අවහ PSM air app download කරවා මිහාරු app store උනා Google Play store ඉන්වස් මේ app download කොල්ලෙවෙන
1: ಮಗುಹುರಸ್ ಕುರಾರು ಖಣ ಫರಾತಶ ವಾಫರಾತ ಬಲ್ಲವ ಕುರುಮಗ ರಾವಾಯರು ವೀಕಂತತಕಶ ವಮುಂದಾಕಂತತಕ ವಿಸ್ನವ

0: ගැනු සඳන්නත මේවාය තරුකාරිය දරුකාණය අදී රීතිවා සාමාන දැ මච්චනරෑ රහෙර බදිගේ සාමාන මිබුණේ දෑස්ධාතුගේ තවයා ටට්ටා ලෙන්ඩර් තක මයිකරෝයත සීවාන උරාජ පාන මේක ්‍යපාරි කොල්ලන් එන්න පසේ ශොපින් මෝල් ස්ටේමෝල් උල්මාල් ඕපබිලාම රාසි ස්කූල්කා පොන් හතෙන් නුවෙන් හතර සුමස්සුමෙන් එකෙන්නති.
1: නොබෑ හීකුරුන්තකා දොකු වාහකතකුන් උපෙදිගෙන් දැනී රුලිවෙරිකමා ෆිතුන ෆසාද
2: දෙකොල්වෙරිකමා අනියාවෙරිකම් මෙ නොබෑ ෆාවර අමලා දුරහෙලිවුම කීරිත රසූලා සොලොලෝ හදේ වසලම වනි අංගවාෆා හදිස් බස්පුල ගමානාගවේ
1: හීකුරුන්තකා දුරුහෙලිවාශේ හමකශවරුන් එම්මෙ බොඩු දොගකී නොබෑ හීකුරුමෙ
2: නොබෑ හිකුරුන්තක දොකු වාහකත දෙක්කුමුන් දුරහෙලිවා මිහුන්නක් එහෙ මිහුගෙ දොයබ්බා අහිතරම් දිබේ
3: කොම්මි කමිගවස් අහරින් එහෙ මිහුන්නා කුරුමත්ලානි හිනිතුම් වුමා ඉහතරාමායකු.

0: සිතරු ඉතුකොල අලාදිනීම ඒතුකොල යාගෙන් දාම් වායරන් එකුජය හොන්නන අනෙක්කාදු කාවර වෙ නොන අනෙක්කාදු බන් හය ගනක් කාබොත කිච බෙනවාවර වෙ. ඒම රයා දවාල ගදසය කුදිින් මක මියන්න ෆෙන්කොලෙන් හෝදන් කරාමසක්කතා කායිත් කොළ හෝදන් කරාමසක්කතා මිහිංගොස් මිහුන්න හගිගත බලාරුගේ එමිහුන්ගේ දිරුළුමගේ මිකිය එලෙමෙන්ටස් වාගේකි ලයිෆ් එලෙමෙන්ටස් නොනි දිරුළුමකං ඉසානක බේනුවා අසාසි ඒ වෙස් කමෙන් එමිහුණක හාස්තු කර කන මික හරිත කියන තවා නිසාරන මරුවේ ෆනාව බලිජෙහි එතක් බෑවර කන්තතක ශිකාරයක ගදසාග රයතුන් දෙදන හඟුරාමයාග මරුවම ඉතුරු බලිතව ශිකාරකව මරුවම අදේ ගිතුරුම් කුරියම් මෙති ිනිමෝසුම් මිදියහන ිනිමෝසුන් ගොස් එත පහරක් වාරය වෙහිගෙන් නොනේ මෝසුම මෙයන්න හුර බදත කන්න අත මුණ මෝසුම හසක ිනිමෝසුම වාරය හ ිනිගදවානේ ඉන්තිහාය ිනිගදවේ ස්නෝපාතනය ගදසායකිස් මහාර හමම හුරිහාකමක් බලාර ගදසාග මුස්තක් බොද වෙන්නන අද මහාරුවෙන් හලත වෙන්න හම ඉසාන හි ලාගෙන්දාව.
1: ජවතම මේ ා කරවෑම කොම දහක හම වර රේවන් තෙරිකමයකු ගස්සාගේ නස්සුන තාදමුගේ කංකන් මේ යහෝදින් කුරියක්ගෙන් දාකම දැන් මේ නස්සුන තාදමගේ ජරිම හුට්ටාදමටක හම එබසුම වෙස්කයිම් හුර කොබාත මේ එබසුමගේ බේනුමක් හගේ
0: තවුන් දෙන්නේ වාකිකි මයාරු එබසුන් හෙදි රත්තක ෆෙන්න්නානේ කොම්ම දහ කරවුන් දෙන්නේ හමලාත හම සිිස්ටමටිකෝ මියදු හතරමියහු ඊය තින්මියහු ඒ කුරිද දෙමියහු. නොනිය මිගොතන් එම දහ වෙ දක්කව මහාර හබරතන් අලුවන්ම අම අබද බලව මිගෙන්දෙන බල්ලව හොරිහා හබරතකෙග මේ අනේ බල්ලවදව ඒගේ ලොග් ගේත ඒ ලොග් බල්ලවාදව නොනිය හබරතහෝගේ මේ සුරුහහි තකා මිචි බල්ලවාදව දුනියගේ ෆෙම්වරග වෙස් පහරෙක්ග හොළොන්ග හබරතෝක නුගෙන සුරිධානකමක් හම වර ගීන නස්තවගේ බොහරි වරගෙන ඔන්ලන් තවගස බොහරිම කොම්ම දවාකු ගදසා එකි තන්තන හමලාදීග මිතම මෙ ශහිත කරු ගෙන්දාව අදේ තුර හොළන් ගස්සේරග ඒය සිස් හොන් ගස්සේරි දෙම ශයිද කොල්ල මේ යන දෙගෙ තලාලි ඒම අද මස්ලොක් සොයන් අරයාගැක් දෙ මිහින් ගොස් මේ ජරීමමාතන් නිහිංගා එම වගුතෙක් වෙස් එම ඉරෙවෙස් ඒතු ඉස්රාල් සිිෆේන නොකරේකමුණ ඉස්රයිල්ුන් මේ හතියාර දීගෙන් ඉස්රයිලුම් වාගවරවෙෙන් යහෝද වදර ටෙරිස්ටුන් ගොතු නැරග වෙස්ම කතන් කරම ගෙදන මේ හුරිහාකම කුරායරුග සුල්හය කිය හවා දක්කා මිහු එම නම්ිකම් ෆෙන්න්නකම කොස්නුයි. අවුන් දන්නවාගේකි ගදසාගේ හමලාතන් හුට්ටාදම එබස්සුමගම බුරණී හම සීදා ඉස්රයිලුම් ගදසා ඇදේ හමලාතන් එක්ක හුට්ටාදම් වාන එම් බොනෆ ඔව්වා මිහාර ඉස්රයිලුම් හමලාත හුට්ටාද පහන් ශහිද කොල්ලි මිහි අද දර හතර හාවරගෙන ඒකමක ගදසාගේ පරාතුන් හමාසුන්දිින් හමලායග ස්්‍රයකු ශහිද පෙන්නේ නොනිය මරුව පෙන්නේ ඉස්්‍රාල එකකුස් මරු පෙන්නේ එකම ඉස්්‍රාලි හමලාතුන් විදන තින් හාවර ගෙන මීහු ශහිද කොල්දකු මේ අද අද මේ ගාගනක මී දොළවාහර දොළවාහර සදි මුලින් හම නොයකන්නේ එම අදේගෙතුරු දහම මීම අද දොයාවරු ඒ ගදසාගේ එවස්තනෙන් අලුම් ආරස් කුරියක නොදේ මිහාර හුරි ෆොති ෆේලිගෙත තංකොලෙන් එවර ටිනුන් නම වෙස් කොම්මස් කාල ගොතකම් මේ මිහාරවර තංකොල වරගතක ෆෙංහියාවා ගොතන් හදාදන් ඔලගම සකන්තවස් කුරියක නොදී ගදසා හොස්පිටද බේනවා තකිච්ච නොදේ ඔක්සිජන් හුස්සුව ගින බේස්තකෙන් නොදිවේ කාබෝතක තිෙස් මිවදන හම හම කිරියා බනුපුරාණ මුත්තිවාවරු නවාවරු ගෙන කොදින් තිබෙනස් කාඩුවය ජී එම එකල් හාලතක අංගරුග මිකමුග ඉස්නගාග මෙවරණ ඇමරිකා ඇමරිකාක ෆෙන්න්නක් මස්නුවේ ම හතන ෝද මන රාණත ලාංකරම් කරගනක් හම ස්රයිල ගුඩිගි ඒම මීගමි පෙන්න්නනී බැනලක්වාම නිසාාවෙන් නෙක්කං ඉන්සානය හක්ගුතකේ බැනලකවාමි හමතකේ උසූලෙන් මිකාල වෙසච නෙත් දුනියක්ක අරුණු පෙන්නනි අදි බාර්හුරි පරාතක මෙති ජනසයිඩාම හගුරාමගේ ජනීම තහිංගාමි පහතුකං මි හුරි හාච්ච පෙනිගෙන් දායරු අරුවුණු පෙන්නනි ඇමරිකායින් එහෙන් ගොම්තවා දක්කා ඇමරිකායින් දුනියගේ තන්තර ඇක්ගතකො තෙලුගේ වසීරතක ඇක්ගතකො දුනියගේ මිහු හොරි ගුදරති වසීරත ෆේරි හම ඇමරිකාස් මිහිංගන කාකත් ඒම මීගෙන් අරුන්මෙන් හම පාහකොල්ලෙන් බිජිහෙෙන වරක් ගෙන පරාත්තකුන් අලා නොදවේ බදය ගදසාගේ මි හාලතු ගින පාර මෙන්නන සමාල්කන් දේවා වරව සමාල්ක නොද ගෑගනක මෙන්න ඉගේත ගදසාගේ හමිහු හරත ගෙන කන්නේ සෝසල් මීඩියයි සෝසල් මීඩිය ඇතන පෙන්න්න එකකුදිින් මීරෝ රෝයිමා එකකුදිින් හලේලවා හලේ ලවම එකකුදිින් මෑම් ෑන්ගේ කව්වල් කාරගේ කුදිින් ගොස් එතනක තිබේ තිබුන් කොඩකුඩ කුදිින් එමිහු මම්ම ශහිද කොල්ලීම එකකුදින්න දෙ මානක බල්ල එකකුදින්නකි ඒයි ගින ාර දා කුදිින්ගේ නුනිය ශහිද කොල්ලවේ මයින්ගේ දරින්න කියීස් එ ා බරි ්ති ෙකුති. එමිහුණක කියවද වෙන ගොතෙන් ගොති කීනු මුස්තක් බල ෙන්න්න ගොති කීනු එමිහුන්ගේ ගෙදොර බිනා කරව ගොති කීනු ඒ එමිහුන් ගෙන කාබෝත කිච්ච විස් එවිස් කල් අමාකම ගොති කීනු හරක් කාබෝ ත කොල දිවිධන් දවාදක ාර එම එක ගොතක දායරුග මිකමුග ජාමිනුවගේ මුණු ඇමරිකා වෙති නිදා නුනිය මිහුන්න ෙන්න කොකුස්. ඇ රත් මිහාර ඉස්රායිලන් ඒ දේන් එරුණනි සාලිස් හාස් බොන් සාලි හස් බොන් කොන්තකතු යලා නම එක්කල එක්කල ගස්දාගේ එ බොරියව තිබේ කුදින් නොනියයා ගස්දාගේ හම කුඩ කුදින්න නෝනියයා දෙ දිරි තිබයක් බොලන් අනකා සලෑමි මරන්. එම මියුරණී හම ෆාලුග ගස්තුග හම ජනසේඩු හිංගාගින් හම මිහු මරයා හම එකතත් දෙනවර්ක ශනාදා හම ඉස්රායිල්ග දිෆායිදවා දිෆාය ඉස්රායිල්ගේ මස්ලහත් වේවා එව සිච්චක බලානුදා අනෙබ්බයකු හම එක්කොන් එමිහු මුලි නස්තු පනාකොල්ලුම කන්තත්තක මිහිගෙන එමෙන් කුරිමතික රෝමරව දවාල් වාකි මේ හගුරාමගේ එන්නු මිහිගෙනකින් ඒතු මිහිගෙන හම ාලුක බොඩුතක සිිටමටිකෝ නසුනත්තරම ජරිවත.
1: ජවත් මේ යහූදින්ගේ ගතු ලාම්ත හම ගස්සාගේ මුජාහිදුන් හමදතගම කොමදුවක් මුජාහිදුන් කුරමතලන මුජාහිදුන්ගේ ෆරාතුන් එවස් කහල රද්ද දේ මන්සරෙන් අන්මින්නක නොපෙන කොබත මිකමග පාතුක වාකංකමකේ
0: අවුන් දෙන්නේ වෙන්නතු මෙහාරු හැමිහුන් ෆලස්තීනුගේ මුජාහිදු නොනියා අනේ හමස් ජමාතුන් එමින් ගාරක තින් හරුවන් දෙෙන් එමිහුන් විත්ස්ටේන්ඩුක තිබී ගේත එනමස් එමිහුන ෆෙනුනී එවස් පයක මෙන අලෑ නොලිතන් එවස් හතියාරෙක් එවස් එහිතරිකම ෆෝර්කොන් නොදී අද අවුමන ෆහොම් ෆෙනිගෙන් දියෙයි හොදු හමාසුන් කුරන් රාෆුරි කන්තත්ත දුරාදා දෙනගෙනගෙන් එකන්තත්තම් අරබි බය ගෞමතකුන් ඇබහුරි ඉස්රායිල අංගාෆොයිස් මේ රොක්ටෝබර් හතෙක්ග හමාසුන් ස්සාර දේ උනු කුල්ලි හමලාබේ මාලුමතස අරබි දෙගවමකුන් දිින්කවන ඉස්රයිල් ඒම අරබ ගෞත කෑරි ති ගෞමත සිතිවේ මෙහ දෙ කොළ හෙම එමිහුන්න එවස් ගොත නැතිගෙන් මිදන්නේ ට්‍රම්ප මිහුටැරි සුල්හක් ප්ලේන එබස්වගෙන් හමාසුන් සොයිකුරී ෆලස්තීනුගේ රයතුන්න කොම්මස් රගල් ගොත විධානකම ගොම්මීතු හසු ගදදා රයතුන් ජනසේඩු සලෑම වනකම ොම්මීතු. එම එමිහුන් මිහාර ස්රද්ද නොදී ඇතිබී හම මිදන්නේෙන් අධිය ස්රද්ද දීෆිය කොල්ලානවර බොඩුවානැති රද්දු නොදීවෙස් ස්රාල කොමද මිග කත හොට්ටුවනක ගොම්මීතු එකම හැ නොම වනකි දෙ ගොති මිගතර වනු අනක් අද හමලාත ෆෙසු එහෙම ජාද දේ හමලාත මියවර වර්ගදවන් එම මියකුණෙ සලාමතුන් ගොත වාගතක බාර හරි රාත්තන් ස්වා හොට්ටේ රාත මිති ස්ල එක්ො ඒද ඒම ගස්සාගේ රයිමීමට මුජාහිතු ගේ එමිහු හමලා නොදන රද හමල නොදන අරු දන්නවාහ එමිහු බේමනුවේ මහාරමිය හලත රවෙ නොබ හලක ගොස්සානති ඉතුරක මීගතරයක අනහෙම් බලාකම ව්ඥා දෙන් එවිස් කොතෙන් නෙං හාලතක මෙනුවී එබස්සුම හිලාවා එම එබස්සුම හිලා නවාමකින් හර හමලා නොදමියන එහනම මිහුන් වෙස් එමිහුන් එමෙන් ශහිදවන්ද හමලා දෙවිදන් ගේද එකමකු කොම්මෙස් ගොත් බයකු මික සුල්හයේ මිකත්ත හොට්ටවානමේ ගස්සා අරස්තු කරානමේ ගස්සාගේ ඉතුරු යන ගෙතන් අලානේ දෙ හෙගොස් මිහාර හර බල කරන් මිහි කියාති මිකම පුරසු දේවගේ මෙති ජයතු මැතිර ගේද එමිහමතු අධිස් කොමසර හතියාර හරි අද ස්්‍රයිල ගෝනාස්කර විදාන අදිවිස් ගේ අම දනස්ක දිාක් මසකස් කර දන එකමකු හත්තාවස් ගස්සාගර ඉයතුන් මේ යනහෙන් බලකවන්න ඉතුරන් එමිහුන්නක් වේන් තහම්මල් කුරන් ජෙහි දානති නූනියයා කළ ඉස්රායිලුන් අධියස කළ මේ ජස්ටිෆිකේෂණය ගොත හමාසුන් හමලා දේති ඇති වන්නම හමලා දෙනි. එහෙන් එනම් නේරුවෙන් වගෙන් එමිහුම් යොති මිහාර හමලා දින රද්දු නොදනි එක රද්දු නොදින ස්වාකමෙන් එක රද්දු දීිය කොල්ලාව බොඩුවස් වෙදාන කන්නේ එහම මිකා හාලත වෙතිකන්ත
1: ජාත්ම කුරියමති යහුදන්ගේ හාමු ඉන්තිහාම ඉන්තිහාාවග කංකන් කියනෙත්තව කුරියත්තනේ.
0: අද ඉස්ට්‍රායිල්ග ඉන්තිහාාව කොම මීහක යකම වියස්සගේ තු ඇද ඉන්තාාවග දොස්සරුග ඉන්තිහාාවගේ මිවලනි වාදවල් පාටිතක ඉස්්‍රයිලක හම කනාත් ිය මිහර මොලිමි ස්්‍රයිල් ගොති කොම්ම බයක් වෙරිකම ඇස් ගදා දෙතරේ හිංගාකන්ත ෆලස්සින ඇතර හිංගාකන්තක එවිස් පදලන්නග අරුවන්ම හීකොක්ගෙන් වානේ බෙන්ජමින් අතනයාහ මේන හිටලර් කාද මීහි මීන වෙට්ටි ජීය දෙගන්නානී හම රගලු මිහික එහෙනෙන්නෝ හම දෙගන්නාන සේන කල් හිටලර ඉස්රායිලක මියති මුලින්වෙස් කනාත්විය ස්රයිල්ග මිතිබී මුලින්වෙස් හද්දු පාලා ගොස්ති මිහු ගෑගනක බදාකම ව්ඥ ස්ට්‍රයිල්ග හුරිහා පාටියම තියකොත් දෙම් විරිකමන් අන්නානකම බෙලේ ගෙසිී eskenes nunia mi ezinkot min evves mi haki gazza ya de terega nunia palestin masala ge evves rahum ko bainu palestin ge dawlatun faddam staid kura bainu adi hanguram hutta da nunia genocide hutta da staid kura bainu ema israel ge verikama komme faratin ayes nge to miharu mi benjamin atane ho diakama vis ena ge fahatun anna mi hakama vis evves kal ummi denne gazza ge masala ekan evves kal hallen atu dana kama ge ehn namoves e mi hunge terega ebbe kanebbe ka siyasi gotun kole kolun taka guligen eba e ane hem ba kama nya ham bahuga hamala te dena tene hoves tene ya ke vis kamen nuye ana tene ya hoge mi mi ni kal bali fata ke botte de mi hingos mi siyasi gotun eka be kanebbe ka de bahuga hamala te ekam hagigat ba al palestin masalaga mi mi ane masul lakso ga masalaga palestin dawlatun fedung masalaga gazza ga atulwa muttu masalaga hama huriha farata ge skiyal hama igwe ekam mihar badar khyal tho thodung save ta badaga tum jena tene ya hoka sarkar ekulali war ka vote nu diben e israel ge yani parliament gorni gan ka satye ge vi gondi ege terin khyal hatum saveta dakka gotum ge salis gondi evare madun atani yahu ge coalition libeng annani nge to ekamaku ene ay idukol farat tho ge kun ufadda coalition ni de ever gan ka fansas war ka percent nu ne fansas de percent war libeta kam ge belevi gan ka hak guna gan half point nu ne up point war mati vebave ni natane yahu gan ka 33% neeruga ana mi hunna 50% bar libena kamen eba bele hem vijjiya faharigga atu edan tafat sarukari wis ehen nama wis inge ta alum denne hem palestina masale nuni gazza gra yetunge ke kulun taka evves ka luya ganan kam kanu bele
1: mi yahudi mi hinga nasunu attadumuge mi jarima taka terrorism ge ma taka vaagi verivani ma ganu gutega kunkun farat taketto
0: ade mi gahawa mi otti ma ganu gutega ದೇಖಮ ಮಿ ಫಾಕೊಲ್ಲ ವೆನಿಗೆ ತೋ ಎಕ್ಕಮಕಿ ಅನೆ ಫಲಸ್ತೀನುಗೆ ವಶಾಗೆನ್ ತಿವಿ ಅರಬಿ ಗೋಮ ತಕ್ಕು ಮಿಕಮ ಅಳಾಣುಲು ಎಮಿಹುಂ ಅಳಾ ಲಾಣಮಕ ಗಜ್ಜಾಗೆ ಹಾಲತ ಮಿ ಹಿಸಾಬ ಕಣ್ಣು ದಾನ್ ವಾಹಕೆಕಿ ಕೊಮ್ಮೆ ಹಿಸಾಬಕು ಬುಣವೆನ್ ಜೇನೆ ಮಿಹಾರ್ ಹೋ ಹೋಯೆ ಮಿ ಹಿಸಾಬುನ ತಿಬಣ್ಣ ಸ್ಮೃತಿ ಬೇನೆ ಮೇಕಮ ಹೆನೆನ್ ನೋ ಬುಣಾತ ಮಿ ಫೆನ್ನನಿಕಿ ಗಜ್ಜಾಗೆ ರೈಯತುಂ ಕೊಮ್ಮೆ ದೋಕು ಮಿಹಾರಸ್ ಬಲ್ಲ ಮಿಹಾರಸ್ ಕೊಮ್ಮೆ ದೋ ಕಳುಣ್ ಮಿದೆನ್ನೆ ವಿಹಂ ಫಸ್ ಮಿಹುಂ ಹತರು ಮಿಹುಂ ತಿಮ್ ಮಿಹುಂ ಮೇನ್ ಶಹೀದ್ ಕರುಮು ಗೆಂದಾಯರು ಹಮ ಎಮಿಹುಂ ಕುರುಬತಿ ಗೆಕನ್ ಕೊರೆನಿ ಕೀ ವೆಗೆಂತೋ ಮೀಹುನ ಸ್ವಾಲ್ ನುಕರೇನಿ ಇಸ್ರಾಯಿಲ ನೋನಿಯ ಇನ್ಜಾರ್ನು ದೆವೆನಿ ಅರಬಿನ್ ಗುಳಿಗೆಂ ಇನ್ಜಾರ್ನು ದೆವೆನಿ ಮಿಹಾರ್ ಮಿ ಹಮಲಾ ದಿನಿ ಹಮಗಾಮಸ್ ಮಿ ಹಮಾಸ್ ಹಮಲಾ ದಿತಿ ನೂನೆ ಹಮಾಸ್ ಕುರದ್ದ ವಿಸ್ರು ದೇ ಕೀ ವೆಂಗೆ ಮಿಕಂ ಮಿ ಕುರನಿ ಮಿಕಂ ಹುಟ್ಟಂಗ ಬಜಿಹಿ ಅಮೆರಿಕಾ ವಿಸ್ ಎಂಗಿದಾನ ಮಿಗುತ್ತ ಏತ ನೋನಿಯ ಮಿಯಾ ದೇತಿರೇಗ ಹುರಿಹಾ ಫರಾತ ಮಿ ಗುಳಿಗೆಂ ಬಯಾನ ವಿಸ್ ನರಿ ವಿದಾನ ಮಿಕಾರ ಕಮ ವಿಸ್ ನೋಫೆನೆ ಏಕ್ ಬದಲುಗ ಅರಬಿನ್ ಗೆ ತೆರೆ ವಿಸ್ ಮಿತಿ ಹಂಗುರಾಮತ್ ಏತ ಹಿಂಗೆ ಬಿಡಾಣ್ಣವಾಣಿ ಮಿಹಾರೆ ಮಸಹೆ ಕುರನಿ ಈರಾಣ ಅಣಕ್ಕ ಐತುರು ಹಮಲಾತಕ ದಿನವಟ್ಟಕ ಏಗೆ ತಿರಂ ಅರಬಿನ್ ವದ್ದಾಗ ಅರಬಿನ್ ಲವ್ವ ಎಗ್ಗವಂ ಈರಾಣ ಅರಕ ರೇವುನ್ ತಕ್ಕ ವಿಸರಾವ ಕಮಂಗ ಖಬರ್ ತಲ್ಲಿವೆ ಎಮ್ಮ ಮಿ ಉಡನಿ ಕೀ ಮಿ ಉಡನಿ ಹಿಂಗೇತೊ ಮಿ ಉಡನಿ ಎಗ್ಗುದ ಕವ್ವಿಸ್ ಮಿ ಮಸ್ಸದ ಹಲ್ಲು ಕುರಾಕಣ್ಣು ಮಿ ಉಡನಿ ಹಮ ಅಮೆರಿಕಾಗೆ ಹೆಜಮನೀಯ ಅಮೆರಿಕಾಗೆ ಬಾರ ನಫೂಜ್ ಮುನಿ ಸರಹದ್ದು ಹಿಂಗ ಸರಹದ್ದುಗ ದೆಂಗ್ ಹುರಿ ತೇವರ್ ತಕ ಮಿ ಹುರಿ ಹಾತಂತನ ಕವ್ವಿಸ್ ಮಿ ಮಿ ಉಡನಿ ಎಗ್ಗದ ಕೋ ಮಿ ಮಿ ತನುಗೆ ಮಿ ಮಿ ಗುದ್ರತಿ ರಿಸೋಸ ಮೀಚಿಸಂ ಎಗ್ಗದಕೋ ಮೀಗ ಮಚ್ಚಂ ಇಸ್ರಾಯೇಲು ವಿರಿಕುರು ಏನು ಗೆತ್ತಕ್ಕೆ ಹದಂ ವಿಗೆ ದೆ ಅರಬ ಮಿತಿ ಬಣ ವರಬಡ ಬಿರುಗೆಂ ಏವೆ ಕಾಣು ಮಿ ದೆನ್ನೆವಿ ಕಾರಿಗೆ ಹೆರಿ ತಿವಿ ಅರಬಿ ಗೌಮುತ್ತಂ ಎಮಿನ ತಿಬ್ಬೆ ಮೀರ ಜನಿಮಾತ ಹಿಂಗನಿ ಕೀ ವೆಗೆಂತೋ ಎಬ್ಬಸುಮ ಹದಾ ಹೊಣ್ಣೇರು ಮಿ ಎಬ್ಬಸುಮ ಖಿಲಾಫ ಕೊಮ್ಮೆದೂಕು ಮಿಯು ಶಹೀದ್ ಕುರುಮುನ್ ದಾರ ಅರಬಿ ನಮಿ ಕಣ್ಣು ಹುಟ್ಟು ಏನಿ ಎಫ್ಫರ ಹಿಂಗೇತೋ ಅನೆ ಫರಾತಕಿ ಹುಳು ಗೌಮುತ್ತ ಇಸ್ರಾಯೇಲ ಹತಿಯಾರು ಗೊತ್ತುನ್ನ ಎಕ್ಸೋದಿ ಗೊತ್ತುನ್ನ ಮಾಲಿ ಗೊತ್ತುನ್ನ ಟೆಕ್ನಾಲಜಿ ಗೊತ್ತು ವಾಗಿರುವಣಿ ಹುಳು ಗೌಮುತ್ತ ಹಾಸಕೊಂ ಅಮೆರಿಕಾ ಮಿಗೊತ್ತ ಮಿಜರಿ ಮ ಹಿಂಗನೆ ಕೊ ಮಿದಿ ಹಫ್ತಾನು ಕುರಿ ಹಫ್ತಾಗೆ ಅಮೆರಿಕಾ ನಿಮ್ಮಿ ಸಾಲಿಸ್ ಹಾಸ್ ಬೊಂಗ್ ಇಸ್ರಾಯೇಲ್ ಫೋರ್ ಕೊತ್ತೆ ಸಾಲಿಸ್ ಹಾಸ್ ಬೊಂಗ್ ದೆಂಗೊತಿ ಹುಳೋಂ ಗೌಮುತ್ತ ಹುಳೋಂ ಗೌಮುತ್ತ ದೆನ್ನೆ ಯೂರೋಪ್ ಗೌಮುತ್ತ ಯೂರೋಪ್ ಗೌಮುತ್ತ ದಕ್ಕನಿ ರಷ್ಯಾಕ ವಾಹಕ ಇಸ್ರಾಯೇಲು ಮಿವರುಗೆ ಜರಿ ಮಾತ ಹಿಂಗಾಯರು ಮೀಕಿ ಎಮಿ ಹೊಂದಕ್ಕೆ ಮಸ್ಸಲಿನ್ನು ಎವ್ವಿಸ್ ಫರಕ ಹುಳೋಂಗೆ ವೆರಿಗೆ ಫರಾತಕು ನುಫೆನೆ ಇನ್ಸಾನೆ ಹಂಗತು ಕಂಫ್ಲೆವಿಸ್ ಹೇಗೆ ಭಯಕ್ಕೂ ಶಹೀದಕ್ಕೂ ಭಯಕ್ಕೆ ದ್ವಸ್ ದುವಾದನೆ ಕೊಮ್ ಬೇಣು ಮೆಗ್ಗತು ಕೊಮ್ ಕಮ್ಮಿ ಬೆಗೆಂತು ಹಾಮ ಏಕನೆ ಎಮಿ ಹೊಂಗೆ ಮಿನಿಮಮ್ ಕಮ್ಗ ರೋಸ್ ದುವಾದ ಎಮಿ ಹೊಣ್ಣಕ್ಕೆ ಅಳುಂ ಕಮಂ ಹದ ವಾಹಕಿ ಫಲಸ್ತೀನ್ ಮೀನು ಬುಡ ಮಿತ್ ಬಣ್ಣ ಮಿತ್ ಬಣ್ಣ ಗೋಮ್ ದುಃಖ ದಾನಿಯೇ ಏನು ಏನು ಚಾಯ್ಸ್ ಎನ್ನಂಗೆ ಮೀನು ಕುರುಮತಿ ನೂನಿಯ ಅವತಿ ಇಸ್ರಾಯೇಲ್ಗೆ ಅಳುಂ ಗೊತ್ತುಗ ಎಮಿ ಹೊಂಗೆ ಮೀ ದೇವಣ ದರ್ಜಾಗ ಮೀ ಹೊಂಗೆ ಗೊತ್ತುಗ ಎಮಿ ಹೊಂಗೆ ಗೌಮ್ಗಳು ಎವ್ವೆ ಸಾಗ್ಗೆ ನೋಲಿ ಬೇಗ ema mi de ikhtiyarun kur ikhtiyarun oti ema falastin mi ben men no emi hum marwe dis emi hum ge bimu ge emi hum ge alung gotu leka adi emi hum ge dawlat du kol lak adi bindu ku da ka bes ema israel en hi wa farate ki hulu go khas ku amerika ragol mi kom to ga amun ekama de kol war bodang pat edu emi harun ge to israel en ada ben no de bainal ko an gotu kunne ehn namo e mi hulung ko to ga rayitun israel en ada no de ke no de ne emme do heves no de hulung kommes ko mak israel de kolak muzahara no kora do emme do heves hagigat badar islami ko to ko res padan hulung ge amun israel de kolang pat edu emme kode mi jaruman ki emme padan israel ta de kora mi hungina ko mak jaruman ko muzahara ta war gina ama de tere ko israel de kolak muzahara ta kore adi bay ko to ga Israel ke verin ada korang dah wata bersebab ufula Amerika ke mi kurmati ke miok mitra election abal ayer ke Israel itu ada korang farah tentang tahu kahwin abu bidan kamu biru sebab mi detering Israel berdozi Amerika dia ruge na hiru ke fan kamu berang yang orang ni fila ke ni itu ekamu ke hakikat abal Amerika kerajaan na hiru korang kamu senule dan zahuran mamdani hiru korang kamu ke biru dek kamu bersenang ke kurian kamen garan kamu tu gana kurian kamen no hand nama bes Amerika ke raya tu dek biru nenon tu fila ngulin je ni. Ek mana ki Israel ada kolang hulung amu warap bodap badal wujud mihar. Ini hagi katet. Kini as ummi dengan uti ekam ke sobo. Ekam e badal ke sobo, adi Israel ke suluk ke badalin nadi. Ini tu. E wagu tu ki adi as very nama itu bi, ama Israel ke mi IPK, hinggus Israel lobby grup takum fundu kau gengho asli very itu bi hulung kau tu. E Amerika kau mah beli sulung hinggau tu kau beli. E mami kau mah kira nang cik. Ini tu. Deng Israel ke Amilan asal di faham juga soal mereka korang ni mereka tak wah dek, dem Palestin mihun dinas deh ni korang barik insani hi, itu revis kami nak.
1: Demi Gaza ke nasun atau mana Yahudi mihingga munda jari matang hutua Yahudi neng ada bunuh deh ni kibeno revis ada meneti tu deh ni.
0: Ada bayar loko ay mosa tak mihun ni, kini tu waki bayar ke kontrol dah juga. Anak bayar loko ay mosa tak bunai juga revis mosa ay ki ay zat juga. Aneh benda aku banyak, hamba dah ni mili kau apa ingi? Ingi itu. Garaan fast kurang, garaan tamfiz itu nuan. Garaan fast kurang orang fia. Vito kurang ni. Vito nu kau fia. Garaan fast kau fia. Tamfiz kurang ni faham itu nuan. Ingat dah nuan. Alif dah dekik benda aku amik tu nggak viskala. Aneh benda ni force yang itu nino. Ingi itu. Alif dah lu datuk kurang fia orang Elias. Datuk kurang tamfiz kurang ni kau muda kau ikan kuriya. Ikan kurang orang faham itu mesti orang faham itu mesti Israel ikola. Emai. Then kau kata Israel kurang mesti Quran. Eh nuni abal lah. Gawu makung, mi gawu mungkin bintang. Anak gawu mungkin bintang hifa. Egawu mungkin raya tuh aluwe tikung. Egawu mungkin raya tuh nanti kau jenisnya hingga nasu natta ada. Roma atau dual, miut tahuzib kau mau buna zamanuga. Mihur akan tak Quran eruga. Tahuzib kau mau buna hulunguga mihur mihun mihi bani. Ingatah. Adi eh mihun karya gus. Insan yang kau tahu filal deh mihun mihun nanti. Ema mihuru ke kame mih Quran eruga. Bila tu kau masa tahu ke. Hakikat belajar itu semalai ni. Ewak itu kiri, benda tu kan musa tu kan nak report ni deh. Gaza hingga ni jenis itu kan mampu ni. Gaza mihah orang insan yang itu kan aragan nak mampu ni. Ekam aku insan yang itu kan aragan nak mampu bala musa. Ingat tu. Israel bodoh dia hajar kau orang nerefai musa sahib. Benda tu kan jinai court ada korban fiyah orang. Adi mihah Amerika ada tayar. Itu fiyah orang tenggelam benda tu kan jinai court ada korban. Itu fiyah orang tenggelam fiyah jinai court. Uyus ni kata. Miharus itu agak beri nanti korang dah tukum fiur tanggalah. Itu ekong wadu mungkin reun tak Amerika yang dengan Rao mungkin mizan masalah ekong betul Israel bodoh zira dek korang. Enah hajar kuno amuran nero. Ema banyak loko kami halat mihiriye hoi gay. Evis orang alif tal ke charter ke mana insan yang kita kah beh comfort evis miharu banyak loko kami firman gay. Tamfizan nukurewe. Ewa agu taki genocide nuhutu nu bayak. Ini itu. Dek korang kami tu hutu ni. Dengur ia beri mada ekan tak kini tu hutu ani jenis itu hutu nu bayak. Ekam masalah ekam mewani jenis itu mihingani, emi hunka fali. Eh nama sih, ehem fali ya kung, ehem kau muka mekan tak koran hutu is. Mika mewani double standard. Gitu masalah ekam mewani mihinga farat kiki mimi huna gule foy mimi hunka bayak abat mika malayan jen. Ekam misal ekam mihar Singapore, mih Utara Korea, noni Rusia, noni Iran, noni China, mika kame kofia, ama emi huna tibi tanu kos mesti bayak. Gitu. Halai fadil lewa orang, bodoh kamu kan tengganya kan ada. Eka makuk, emi hunge, hiya ekong Israel hingga ti, mika kamu kan nuwek mewre ni. Mewahu tu ki, mewu orang ni selective justice. Nuniya, mewu defud dekik kan. Israel umkura kau mika makem hebat kuran kan. Eka maham, ekan teng, hingga makuk kofi, ada over ma ada kuran itu. Iran ni masih kuran emi hunga melaya difau. Eka Iran nuwek kau mewu tu misifak kuran ni. ہمیں گوتا مینم کو مسے کرا ہوریا فراتے کیس اسرائیل دے کولا کرا کم ونیا امریکہ دے کولا کرا کم ونیا اے بے کنو باوی امریکہ گاوم تکاں ارا گاوم تو گری سوس تان اگت کان اگت کو گاوم تو ویریم وگن نگا ارے بے گاوم تا بڈ جسا دادی کروں فی اورلا می ہم مرا می ہریا کم کرا ایرس اے می ہن اتو بار ہوری ما اے کیس کمن ایکم کو می ہن دشمن کو میکن کرا نما اے وربڑ کو شگ گوتو بیا انت نیر می ہریا کم کرا ایم می گوتا دنیا مسلہ ہوتی
1: ಜವಾದವರ ಬಡ ಶುಕ್ರಿಯಾಗೆ ತಮ್ಮದು ಅಗುಡೆ ಗೊತ್ತು ಇಂತಿಸಾಫ್ ಕೊಲ್ಲದೆ ಪಿಮಾದು ಮಾತ ಉಮೇದು ಕುರಣಿ ಯಹೂದಿನ್ ಗಜ್ಜಾಗೆ ನಸುನ ತಾದಮುಗ ಕುರಿಯ ತಿಮ್ಮ ಗುಡೆ ಗೊತ್ತು ಹಮ ಮುಹಿಮು ವರ ತಫ್ಸೀಲ್ ಇಮಾದು ಮಾತಕ್ಕೆ ಮೇ ಪ್ರೋಗ್ರಾಮ್ ಎದುರ್ಕೊದೆ ಬುಡ್ಕ ಪ್ರೋಗ್ರಾಮ್ ಬೆಲ್ಲವಿ ಅದೇ ಅಡೋ ಸೆ ಹುರಿಯ ಬೆಫ್ನ ಶುಕ್ರ ತಂಡ ಉಫಾ ಅವರಿ ವಗುತ್ತು ಕೊಳಕೆದೆ ಮುಖ್ಯವಲ್ಲ ವಸಲಾಮ ಅಲೈಕುಂ.

0: මේ නමුණතන් ඔතීම අස්දුක කුදින්නම් රීතකොම දස්වගෙන් දාන හැමම ගේතරයක වෙස් මයිම්බ පැම වෙස් වාහක දක්කාගෙන් වානේ කුදිනාඩුවේ හිසා කුදිනාඩුවේ හිසා බෙන්නවා අස්දුක කොම මිහක සහලාකු රීති කුරීම රීත නමුණ ෆෙනිගෙන් දාන හැම කොම නමුණ කි දක්කන් ජෙච්චෙන්නෝ රීතක වාහ දක්කන් කුදින ෆෙනිගෙන් දාන කුදින්න උදගුවාන එනුන් ගතක එයි හැම ඉන්සානු මි හැම මි කොපි කුරුමුගේ සිෆා එ තොබියන් එබ හුරි හැම ෆෙන්න ගතකන් කුදින් වෙස් අමල් කුරමුන් ගෙන් දාන
1: Atkomikes muchitamo mi program argomen ke storia me gut kore metani argomen ke untering tibe fume sama muchitamo ke tere kore me fada masalta kame du hama hakiki kambodun onnan argomen benum bani argomen muchitamo ke sarang ufavari muchitamo ka ek koneka ka var loipa ke tiram koreve ek koneka ka loipa ke wahaka dikke uf me hingama jehege wahaka dikke muchitamo in onnan argomen benum bani ei komme dandiwale dimavi kam ga vi namavis istam din argomen angofa gota algon menge wahaka dikkum ga adopta pehtuma angofa ikkan doctors de me bayan ko devi algon men anika situr bayataka ki kuder kulik tere paddal kolana
2: mujtama

0: हांगार अंगार दो मेंदुर कोरी इकारगढ़ फणा रहे रिपीट एरे दियागढ़ तिरियो आदि बुद्ध दो केरे मेंदम पारगढ़ तिरियो हांगार
1: हमे कनी दिवे राज्य कडू
2: एहारा मिहारु के फिल्म तो के हिग्गे मंजर तका लवतो के तेरिया फीना लमा
3: ए बलम हिरा लतीफा kontaka gotta ti annani e
4: mona bemwani kihine ba
5: delo fo veche hingavas veche ule hingive halu gadero
4: mi dannadetta
2: adi aghori namakaayko tiktok challenge wes
0: komme aati te doya gare gano ekar jahar studio em bagutu
2: is එංහා 440 kHz medium wave আদি 890 MHz FM band ඉන්තිසාර කොල්ලම
6: කොම්මේ උමුරක
2: කොම්මේ ෆන්තියක
6: කොම්මේ ගින්තියක දිවෙහි රාජ්‍යයේගේ අඩු එංහා 440 kHz medium wave
2: আদি 90 MHz FM band ගණින් මෙන්දම ගලවේ තිංගටි 30 මිනිත් අසෝමිතේ ගෙන් දොනිති විහාරාච්චේ ගඩෝ

0: අදිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංගේ හදුරතුන් ෆාෆ ෆුස්සෙවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගිය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ ඒ සුවරුගේ තයියාරු කරවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහුන්ගේ පකීචා.